අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරෙන් ඔබට ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහන තුළින් ඔබත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංගමාලා ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමඟ සම්බන්ධී සිනුබ සුළු දෙනාම ඉතාමත් ලෙංගතුකමෙන් පිළිගන්නවා. ඉතින් අද මැයි මාසේ 24 වෙනි ඉරු දින සුපුරුදු පරිදි වැඩසටහනත් සමඟ ඔබ එතන මම ඔබේ හිතවත් නායන් පෙරේරා. ඉතින් අදත් වෙනදා වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක අසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙසක් මාසේ ඔබ වෙනුවෙන් අපි ඔබට තිරින කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ලත් එක්ක අසු කරගෙන මේ සන්ධ්‍යාව විශේෂයෙන්ම මේ සීතල වැසි සහිත සන්ධ්‍යාවේ ඔබත් සමග මේ ගත කරන හෝරාව මම හිතනවා වෙනද වගේම අදත් ඔබට සතුටුදායක හෝරාවක් වෙයි කියලා. හොඳයි එසේනම් රැඳී සිටින්න අප සමග ඇඩිලේඩ් ලක්හඬ ගුවන්විදුලි වැඩසටහනත් සමඟ.

ඔබම සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් නුදුලි වැසටනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ වෙසක් මාසය නිමිති කරගෙන ඔබ වෙත තිරින කෙරෙන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අද දවසේ මෙම සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනෙන්නේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධිරතන ස්වාමින් වහන්සේ විසිනි.

සැදැහැවත් පින්වතුනි, මෙවන් වූ මාසයක තමයි ලොවේ උතුම්ම මනුෂ්‍ය රත්නය වන තථාගත බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් මාසය. සිදුහත් කුමාරයාගේ උප්පත්ති මංගල්‍ය, සිද්ධාර්ථ තාපසින් වහන්සේගේ බුදුවීම සහ මහා පරිනිර්වාණ මංගල්‍ය කියන අසිරිමත් සිදුවීම් තුනම සිදු වූයේ ගහකොළ සෙවණේ. ස්වභාව ධර්මයේ සමගයි. එයින්ම අපට පෙනෙන දෙයක් තමයි බුදුදහම කියලා කියන්නේ සබා දහමට හා සරල බවට කොතරම් සමීපද කියා. මේ මාසයේ තුල අපි මේ සෝදානං වන්නේ ඒ උතුම් ශාන්ති නායකයාණන් වහන්සේ වෙනුවෙන් අපේ ගෞරවය පුද කිරීමටයි. අපි දන්නවා වෙසක් කාලෙට අපේ මුළු රටම ඒකාලෝක පූජාවක් වෙනවා. දන්සල්, තොරන්, වෙසක් පහන් කූඩු මේ හැම දෙයක්ම ආමිස පූජාවන්. මේවායින් අපේ සිත් තුළ මහා ශ්‍රද්ධාවක් ඇති කරනවා. නමුත් බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ දේශනා කළේ යමෙක් මලින් එවගේම ආමිස පූජාවෙන් පහනින් මට වඳින්නේද, මට පුදන්නේද, එය මට කරන සැබෑම ගෞරවයක් නෙවෙයි. හොඳට තේරුම් ගන්න ඕනේ ඒක මහත් වූ ගෞරවයක්, මහත් වූ පූජාවක්. හැබැයි ඒ දෙය සැබෑම ගෞරවය නෙවෙයි. යමෙක් මා දේශනා කළ ධර්මයට අනුව ජීවත් වන්නේද, ඔහු තමයි මට වැඩිම ගෞරවය දක්වන්නා කියලයි අපේ බුදුපියාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා වෙසක් දින, වෙසක් මාසය තුළ අප කළ යුතු වැදගත්ම දේ තමයි බාහිර සැරසිලි වලට වඩා අපේ ඇතුළාන්තය, ආධ්‍යාත්මය හෙවත් ප්‍රතිපත්තිය සකස් කර ගැනීමමයි. තප්පරයකට හෝ හදවතේ මෛත්‍රී චිත්තයක් ඇති කර ගැනීම දන්සල් දහසක් දීමට වඩා උතුම් බව ධර්මයේහි සඳහන් වෙනවා. අපේ ජීවිත දෙස බලන්න, අද අපි ඉන්නේ ඉතාම තරඟකාරී සහ වෙහෙසකාරී ලෝකයක. අපි නිතරම ඉන්නේ අසහනයෙන්, තරහවෙන්, ඉරිසියාවෙන්, ලෝභකමින් සහ මාන්‍ය වැනි කෙලෙස් නිසා අපි අපේ සැනසීම නැති කරගන්නවා. වෙසක් පණිවිඩය අපට පවසන්නේ අතහැරීම සහ ඉවසීම ගැනයි. අපට කවුරු හරි වචනයකින් බැන්නොත් ඒ වෙලාවට ප්‍රතිචාර නොදක්වා නිහඬව සිටීමට පුරුදු වීම වෙසක් ප්‍රතිපත්තිය. තමන්ට වඩා ඉහළින් සිටින කෙනෙක් දෙස බලා ඊර්ෂ්‍යා නොකර මුදිතාව හෙවත් අනුන්ගේ දියුණුවේදී සතුටු වීම පුරුදු කරන්න අද දින මේ මාසය තුළ අපි අදිෂ්ඨාන කරගන්නට ඕන. අඩුම තරමින් මෙවන් වූ මාසයක අනුන්ගේ වැරදි සෙවීම නතරකොට තමන්ගේ හිත දෙස බලන්න හැකිනම් එයයි සැබෑම වෙසක් සැමරුම. සැදැහැවර පින්වතුනි, වෙසක් පහන් කූඩුවක් දැල්වා එය සුළඟට සෙලවී සෙලවී නිවී යන දෙස බලා අපට අනිත්‍ය වටහා ගන්නට පුළුවන් නම් අපේ ශරීරයක්, අපේ සැප සම්පත් මේ සියල්ලත් ඒ වගේමයි. ඒ නිසා ලැබුණු මේ කෙටි ජීවිත කාලය තුළ පුළුවන් තරම් අනුන්ට උදව් කරමින්, මෘදු වචන කතා කරමින් සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කිරීමට අපි අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් බුදු දහමේ සැබෑ හරය වන සබ්බ පාපස්ස අකරණං කුසල සුපසම්පදා, එනම් පව් නොකර
පින් රැස් කරගෙන සිත පිරිසිදු කර ගැනීම යන උතුම් අරමුණ වෙත යන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවා. තෙරුවන් සරණයි.

0: قوت اصل ترما
1: යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ජාතික විජයග්‍රහී සමරුම් උත්සවය සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන්ම මේ වසරේදීද පැවැත්වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බක්කර මුල්ලේ පීඨ රණබේරු ස්මාරකයේ අභ්‍යසදී මෙම සමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබුණා. මෙවර සමරුම් උත්සවය සඳහා පළමු වරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවිපෙදු රණබේරුවන්ගේ ඥාතීන්ද එක්ුණා. ජාතික රණබේරු අනුස්මරණ දින සමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර ඒ කටයුතු වලට බාධා කළ බවට එල්ලම චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කරන්නේ ජාතික රණබිරු සමරුම් උත්සවයේ පෙරහුරුව අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගේ යුත් කණ්ඩායමක් පෙරහුරු කටයුතු වලට හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආසන්නයේ පිහිටා ඇති රණබිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් පැමිණි අවස්ථාවේදී පොලිසිය ඊට ඉඩ ලබා නොදීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එම උණුසුම් තත්ත්වය අතරතුර විමල් වීරවංශ මහතා ඇදවැටෙන ආකාරයේද දක්නට ලැබුණා. මේ අතර එක්සත් ජාතීන්ගේ හිටපු මානවහිමිකම් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණ දිනේදී උද්ඝෝෂණයක නිරත වෙමින් මාර්ගය අවහිර කළේ යයි කියන ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් 6 දෙනෙකුට එරෙහිව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයේ ජූලි 13 වෙනිදා සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගිය දා නියෝග කලා. නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර ඇති ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩු විභාගයේ කල් තැබුණා. ඉදිරි දිනයකදී විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නීතිඥවරයාට නියෝග කළා. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින විමල් වීරවංශ, වීර කුමාර දිසානායක, පියසිරි විජයනායක, මොහොමඩ් මුසම්මිල් සහ රොජර් සිරිවිරත්න යන මහතුරුන් අධිකරණයේ පෙනී සිටියා. මේ අතර මහා භාණ්ඩාගාරයේ සතු ඩොලර් මිලියන 2.5ක මුදලක් ගෙවන පාර්ශ්වයක් අද්දපත් වීම සම්බන්ධයෙන්ද
2: පීඩියම් එකෙන් ඉන්ස්ට්‍රක්ෂන් දුන්නාම අපි බැංක විදියට ගේම කරනවා. ඒ තමයි ක්‍රමවේදය තියෙන්නේ. ඒතර යතරතුර ඒගොල්ලෝ සිස්ටම් වෙනස් කරගන්න කියන එක ගැන මම කියන අමාරු එක ගැන දැනවත් අපි දන්න විදියට මේ වෙනකම්ම ඒ පහුගිය කාලවල ට්‍රාන්සිෂන් එකේදී ගේම් පීම් කරේ අපේ තියෙන සිස්ටම් එක හරහා තමයි ගේම් පීම් කරේ. නමුත් ඒ තමයි උතරයිසේෂන් එක ඩේටා එන්ටර් කරන ඒවා කොම කළේ. ඒතර ERD එක කියන්නේ වර්ඩ් එක ගත්තාම ERD එක තමයි පිටරට ණය දෙනා පාර්ශ්වයත් එක්ක ගණන් කරන පාර්ශ්වය. PDM කියන්නේ ඕරල් පබ්ලික් ඩේ ඩොමෙස්ටික් ඇන් ෆොරින් දෙකම ගේම් කරනකොට සම්බන්ධ නායකය. ඉස්සර PDD එක නම් PDM එක. ඒතර එතෙන්දී තව යම් මං හිතන්නේ දැන් මතක තව දවස්කම් ක්‍රෑෂ් එකලා තියෙන කියලා පොට. ඇත්තටම මේ සිද්ධියෙන් පස්සේ අපි දවස් තව ලොගින් කටයුතු කරනවා. කොහොමද මේ ක්‍රමයට ශක්තිමත් කරන්න පුළුවන් අපේ තියෙන පළගුරුද දැනීම පාවිච්චි කරලා මේ දෙයක් ඉදිරියට නොවීමට අවශ්‍ය කටයුතු අපි වැඩ කරගෙන යනවා. ඉතම සහයෝගය.
3: ඒකේ සෙන්ට්‍රල් බැංක එක කොහෙදි හරි ආපවසරයක් කියන්නේ ක්‍රොස් චෙක් කරන හරි මොකක් හරි එහෙම වගේ කීමක් එනවද සෙන්ට්‍රල් බැංක එකට?
2: නෑ, මම නේද දැන් අපි කියමු සරල උදාහරණයක් තමයි ඔබතුමාගේ බැංකු account එකට බැංකුවට සක්ෂම දෙනකොට මගේ ගිණුමෙන් හවලා ගිණුමට ගෙවන්න කියලා බැංකුවට තියෙන කෝඩේ තමයි මේ ගිණුම් අංකය හරිනම් සිස්ටම් එකේ යනවනම් ගේම් කරන එක තමයි ගුණ කරන්නේ. එතකොට එතනින් එහාට බැංකුවට අයිතියක් නැහැ ඔබතුමා කියපු ඉන්ස්ට්‍රක්ෂන් එක වෙනස් කරන්න.
1: කෙසේ වෙතත් මහ බැංකුව මේ මොහොතේ සිය වගකීම් නිසි ලෙස ඉටු කරන්න බැරි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සඳහන් කළේ.
4: මෙතරම් ස්වාධීන මහ බැංකුව තියාගෙන මොකද්ද මේවට දෙන උත්තර? ඉතින් ඒව സമയ මම එදා ඉඳන්ම කිව්වේ මේව ප්‍රායෝගික අත්දැකීම් තුලින් කරන්න තියෙන දේවල්. න්‍යායාත්මක ලෝකවලින් බැහැලා අපේ ජනතාව ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරන්න ඕනේ. මේ ඉල්ලුම සැපීම අතරත් ලෝක ප්‍රශ්නත් හැම ආණ්ඩුවකටම බලපාන දෙයක්. නමුත් මහ බැංකුව මේ විශේෂ කාර්යභාරය තමගේ අතට අරන් මේ ස්වාධීනත්වය තුළින් මේ රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා කිව්වා. කොහෙද? අද ඩොලර් එක රුපියල පාවෙනවා. ඒ කියන්නේ පාවෙනවා කියන්නේ අවප්‍රමාණය වීගෙන යනවා. සංචිත අඩු වෙනවා. මේ රටේ තියෙන දැවන ප්‍රශ්නවලට මූල්‍ය අංශයෙන් ඒ ස්වාධීනත්වයෙන් තුලින් ලබා දීලා නැහැයි කියන ප්‍රශ්න විතරයි තියෙන්නේ.
1: දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්බාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව නව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. පසුගියදා අග්‍රාමාත්‍යවරිය සමග අගමැති කාර්යාලයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේ අදහස් දක්වමින් නව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවුම් කරු සසිදු පෙරේරා මේ බව සඳහන් කළා. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ පැවති සාකච්ඡාවේදී හැකි ඉක්මනින් මෙම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට තීරණය කළ බැවින් මෙහි මොහොතේ එම පරිශ්‍රයෙන් ඉවත්වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවයි. දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්බාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරණි අමරසූරියගේ අවධානය යොමු තිබුණා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයට අයත් බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් පසුගියදා මල්බානයේ පිහිටි රජයට අයත් මෙම ඉඩමට ඇතුළු වී එහි කඳවුරු බැඳීමට කටයුතු කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව පැවසුණු මෙම නිවස සහ ඉඩමට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් ඒ රජයට පැවරීමටයි අධිකරණය කටයුතු කර තිබුණේ. පසුගිය අරගල සමයේදී මෙම නිවසට කිසියම් පිරිසක් ගිනි තබා තිබුණා. අන්තරයේ සිසුන් පිරිසක් මෙම නිවසට ඇතුළු වීම සම්බන්ධයෙන් දැනට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසුන් දෙපාර්ශ්වය මෙලෙස අදහස් පළ කළා.
5: මේ පැහැදිලිව කියන්න ඕන ඔය සම්බන්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමක්. ආණ්ඩුවේ ශිෂ්‍ය නියෝජිතව පිරිසක් තමයි ඔය ගිහිල්ලා සම්බන්ධ වෙලා තියෙන්නේ අදාළ තැනට. විශ්වවිද්‍යාල ඇතුලේ මේ පවතින ගැටලුවලට ස්ථිරසාර උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. මේව තවදුරටත් වර්ධනය වෙනවා විතරයි. ඒතර මේ වර්ධනය වෙන ප්‍රශ්නවලට, ඒ වගේම වර්ධනය වෙන ශිෂ්‍යයන්ගේ අප්‍රසාදයට යම් සමනයක් ලබා දෙන්න තමයි ආණ්ඩුවේ නියෝජිතව විදියට ක්‍රියා කරන පිරිසක් නැවත ගිහිල්ලා මෙන්න මේ විදියට මේ වත්පත් කරලා දෙන්න කියලා මැදිහත් වෙන්නේ. ඒකට අදාළව යම් බලපෑමක් කරනවා අපිට බලා ගන්න පුළුවන් කම ලැබෙන. ඉතින් ඒ නිසා අපි කියනවා බොරු සම්දර්ශන දාන ලෑස්ති වෙන්න එපා. ඒ ශිෂ්‍යයන්ටත් ඔබ ආණ්ඩුවේ පළවත්ත කාර්යාලයට ගිහිල්ලා කතා කරන්න, එහෙම නැත්නම් අධ්‍යාපන මහත්තයන්ට ඇවිල්ලා කතා කරන්න, නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා කතා කරන්න මේ ප්‍රශ්නේ ඔයාලට කතා කරලා විසඳ ගන්න පුළුවන්.
6: හදිසි සාකච්ඡාවක් දෙනවා කියලා තියෙනවා අධ්‍යාපන මහත්තයන්ෂෙන්. ක්‍රියාත්මක කරන අරගලයේ සම්බන්ධයෙන් කියලා සාකච්ඡා කරලා මේක විසඳ ගන්න පුළුවන් නම් ඒක එහෙම විසඳ ගන්න ලෑස්ති.
7: ඇත්තම අන්තරය එතකොට කවුද?
6: මේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ අන්තරය කවුද කියලා තීරණය කරන්නේ බහුතර ශිෂ්‍ය සංගම් ප්‍රමාණ. අන්තරය කියන්නේ මේ ලේරුමෙන් හම්බ වෙන එකක් නෙමෙයි. මේ සාකච්ඡාව ඇතුළතත් අධ්‍යාපන මහත්තයන්ෂේ පැත්තෙන් පිළිගත හැකි මට්ටමේ විසඳුමක් මේ සාකච්ඡාවෙන් ලැබුණේ නැහැ. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා අපි අරන් යන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉස්සරහටම අරගෙන යනවා. මේ වෙද්දී අන්තරය විතර කඳුරු බැඳලා තියෙන්නේ මල්ලාණ ඉඩම ඇතුළත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය මේකට සම්බන්ධ වෙලා ඉන්නේ මේ මොහොතේ. අද දවසේදී සාකච්ඡාවෙත් අපි බලාපොරොත්තු මට්ටමේ ප්‍රතිඵලයක් නැති එකත් එක්ක අපි අඛණ්ඩව ක්‍රියාමාර්ගය ඉදිරියට කරගෙන යනවා.
1: මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. ඒ පිළිබඳව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා.
8: මම හිතන්නේ මේ අන්තරේ නේද? පක්ෂයක් නෙමෙයි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලේ කියලා තමයි මම හදිස්සිය නිවුස් වලට දැක්කේ. ඉතින් රජය ගැන ඉදිරියේ තීරණයක් ගනී කොහොමදත් ඉතින් රජයේ දේපලක් නේද නේද? ඒක මේ අයිතිකාරයක් නැති එකක් රජයේ දේපලක්. ඉතින් ඉදිරියේ මොකද්ද ඒ සඳහා ගන්න පියවර කියලා රජයේ තීරණයක් ගනී. නැ මෙහෙමයි ඒකට ඉතින් යම් කිසි විදිහකින් නේද රටක නීතියක් තියෙනවා. ඒක නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙයි.
9: ඔයයේ දවසේ අපිට වාර්තා වුණා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මල්වාන මේ අයිතිකරුවෙක් නැති නිවස කියලා කලින් ඔය ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණු නිවස අත්පත් කරගෙන තිබෙනවා. ඉතින් අපි අධ්‍යාපන අමාත්‍යංශය සමගත් ඒ වගේම මේ නිවස දැනට පවර්ලා තිබෙන අදාළ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළේ නිලධාරීන් සමගත් සාකච්ඡා කරමින් මේ පිළිබඳව කඩිනමින් විසඳුම් හොයන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඇත්තට ගත්තොත් ශිෂ්‍යයින්ට දීර්ඝ කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් තිබෙනවා. උන්ට ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. උන්ට නේවාසික පහසුකම් නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි මම හිතන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැත්තෙන් මේ තීරණය අරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් අපි ගැටුමකට නොගිහින් අපි උත්සාහ කරනවා මෙය සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳා ගන්න.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ විසින් ශ්‍රලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම් යටතේ වන පස්වන සහ හයවැනි සමාලෝචන ඇගැයීමට ලක් කිරීමට එළඹෙන 27 වෙනිදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. විධායක මණ්ඩලයේ විසින් මෙම සමාලෝචනය අනුමත කරනු ලැබුවොත් ශ්‍රලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 800ක පමණ මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට ප්‍රවේශය සැලසෙන බව එම අරමුදල සඳහන් කළා. මෙම අනුමැතිය ලබා ගැනීම සඳහා විදුලිය සහ ඉන්ධන මිලකරණය පිරිවැය ආවරණය වන පරිදි පවත්වාගෙන යාම තීරණාත්මක පූර්ව ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංනිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජොනි කොසක් මහත්මිය ප්‍රකාශ කර තිබුණා. සමාජීය අවධානමට ලක්විය හැකි පාර්ශ්වයන් ආරක්ෂා කිරීමටද පියවර ගැනීම අත්‍යවශ්‍ය බවද එහිදී වැඩිදුරටත් අවධාරණය කළා. සමගි ජනබල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයේ ලබා ගැනීමත් සමග විපක්ෂයේ දේශපාල නියෝජිතයන් ආණ්ඩුව හා සම්බන්ධ වීම පිළිබඳව කතාබහක් නිර්මාණය වුණා. ඒ අනුව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට ආණ්ඩුවේ වගකීමක් ලබා දෙන බවට කතාබහක් නිර්මාණය වීමත් සමග ඇතැම් පාර්ශ්ව විවිධ අදහස් පළ කළා. මේ සම්බන්ධයෙන් පළමන වාර්තා පිළිබඳව හර්ෂද සිල්වා මහතා සිය ෆේස්බුක් පිටුමේ සටහනක් තබමින් සඳහන් කළේ තමන් ආණ්ඩුවට සම්බන්ධ වන බවට පළමන මත සාවාද්‍ය බවයි. තමන් කිසිවිටක ආණ්ඩුවට එක් නොවන බවත් ආණ්ඩුව විසින් සිදු කරන යහපත් දේ අගය කිරීමට පසුබට නොවන බවත් ඔහුගේ පළවිඩයෙන් දක්වා තිබුණා. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ කළා.
4: ඉතින් දැන් මේ ආණ්ඩුව මේ දවස්වල ඇඩ්වර්ටයිස්මන්ට් දාගෙන ඉන්නවයි කියන එක තමයි මට පේන්න තියෙන්නේ. ඉතින් ඇඩ්වර්ටයිස්මන්ට් දැම්මම කවුරුත් ඇප්ලයි කරන්නේ නැහැ. මොකද මේ කම්පැනි ෂුවර් නැති හින්දා. මොකද ගෙවීම් කරන්නෙත් නැහැ. ඊළඟ ප්‍රශ්නේ ගෙවීම් කොහොමද යන්නේ? පක්ෂකාරයාලට කම්පැනිම වෙන කාට හරි දීලා යන්න වෙන තත්ත්වයක් තමයි මට නම් තියෙන්නේ.
10: ඉතින් මං හිතුවේ සාකච්ඡා කරන්නේ ආණ්ඩුව පෙරලන්න කියලා. බලනකොට සාකච්ඡා කරන්නේ ඒගොල්ලන් කට්ටිය බේර ගන්න නම් ඉතින් ඒගොල්ලන්ගේ ප්‍රශ්නයක්. මේමයි මොන දේශපාලන මතිමතාන්තරයක් දරුවත් රට හදන්නට දක්ෂතාවයක් හැකියාවක් කැපවීමක් තියෙන අවංක වැඩ කරන මිනිස්සු එකතු කරගන්න අපි කවුදවත් පැකිලෙන්නේ නැහැ. ඒක ඔබට පේනවා ඇති පහුගිය අවුරුදු එකහමාරදී මේ ජනාධිපතිරය කටයුතු කිරීමේදී අපිට සමහරට ඡන්දෙ නොදීපු වුණත් වෙන දේශපාලන මතයක් දරපු කෙනෙක් වුණත් අවංකව රට හදන්න කැපවෙනවා නම් ඒ අය මේ සංවර්ධන ක්‍රියාවලියට රට ගොඩනැගීමේ ක්‍රියාවලියට එකතු කරන්න අපි සූදානම්. ඒකට අපි විවෘතයි. එහෙම නැත්නම් අපි ඔය ඒ පක්ෂ වලින් ගන්නවා කියලා එකක් නැහැ. ඇත්තට මෙහෙම ගන්නවා කියලා ඒගොල්ලෝ හිතනවා නම් ඒක බේරගන්න ඒගොල්ලෝ වැඩ.
11: කෙලවුණා ඉන්න කෙනෙක් කියන අලුත් විදිහක් තියෙනවා. දන්නවද ඔයගොල්ලෝ? දේශපාලනයේ නොතකා දක්ෂ එකතු කරගන්න සූදානම් කියලා ආණ්ඩුව ඇමතිවරු කියන්නේ. Tamanට කෙලවිලා ඉන්න කියලා කියාගන්න බැරුව අලුතින් කියන විදිහ එක තමයි.
8: ඒව විශේෂ කිසිම ආරාධනාවක් නැහැ අපි දන්න විදිහෙන් නම්. මොකද අපි රජය කියන්නේ අපි නේ නේ ආණ්ඩුව අපි. අපි එහෙම විශේෂයෙන් කිසිම කෙනෙක්ට මේ වෙනකන් එහෙම ආරාධනා කරලා නැහැ. ගොඩක් අය හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ හරි විශේෂ පුද්ගලයෝ කියලා. හරි ඒගොල්ලන්ට විශේෂ ඇති. අපිට එහෙම විශේෂත්වයක් නැහැ. ඕන තරම් අපේ ආණ්ඩුව ඇතුලේ මේ අදාළ වැඩපිළිවෙල, මොකද අපේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න දක්ෂ හැකියාවන් සහිත කට්ටිය තමයි ඔය 159 දෙනාම ජනාධිපතිතුමා ඇතුළුව. අපි අමුතුවෙන් මේ ආරාධනා කර කර මෙතෙන්ට ගෙන්නන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම ආරාධනාවක් කාටවත් එහෙම කරලත් නැහැ.
12: ඉතින් මේ කරුණු තමයි ගිවණු සතියට අදාළව ඔබට වාර්තා කරන්න දෙමින්නේ. ඇඩිලෙඩ් ලක්කනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරීව සම් කොළඹ සිටින්නේ.

0: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරැඳි ගීතය ඔබට ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාර ශ්‍රීනාත් මහතා මේ සූදානමෙන් සිටින්නේ. මේ සතිය සඳහා ඔහුගේ සිතරැඳුණු ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
1: අද තෝරා ගැනීම ප්‍රේමකීර්ති ඩල්විස්ගේ ගීත රචනයක්. සංගීතවත් කොට ගායනා කළ ආචාර්ය වික්ටර් රත්නායක.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක මේ ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ.
1: රට කරන්න මට බාර දෙන්න.
2: නොදුතුමාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඬ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජි බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයිබෝන් දුමින්ද?
4: අයිබෝන් නයින්.
3: දුමින්ද, අපිට දකින්න තිබෙනවා ලංකාවේ කාලගුණ තත්ත්වය ඒ තරම්ම හොඳ නැති තත්ත්වයක් තිබෙන බවක්. විශේෂයෙන්ම මේ පසුගිය දිනවල ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් කිරිඳිවැල පළාතට ලැබුණා කියලා අහන්න ලැබුණා. මොනවද මේ කාලගුණය පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන්, විශේෂයෙන්ම මේ කාලගුණ තත්ත්වයට ප්‍රධානතම හේතු වෙලා තිබුණේ නිරිත දිග මෝසම යළි සක්‍රිය වීම නිසා. සාමාන්‍යයෙන් නිරිතික මෝසම මැයි මාසයේ අග වෙනකොට මේ සක්‍රිය වෙනවා. ඒක එතෙන්දී ප්‍රදේශවලට ධාරානිපාත වර්ෂාව ඇදහැලෙනවා. සාමාන්‍යයෙන් ලෝක පරිසර දිනයේ තිබෙන ජූනි 5 වෙනිදා අපිට ඇත්තටම පහුගිය අවුරුදු ගණනාව තුළ බැලුවොත් එහෙම ජූනි 5 වෙනිදා කියන්නේ පරිසර දිනය වුණත් බොහෝ තැන්වල ගම් වතුර ආශ්‍රිත විදිහට තමයි ඒ සැමරුම් පවා ඇතැම් අවස්ථාවල අධික වැසි මැද්ද තිබුණේ. ඉතින් මේ මෙවරත් ඒහා සමානවම දෝ කියලා හිතෙනවා. මොකද කාලගුණ වාර්තා බලනකොට ලංකාවේ මේ වන විට මොකද පහුගිය කාලේ අර මේට සති කීපයකට පෙර තිබුණේ උතුරේ අඩුපීඩන තත්ත්වයක් නිසා ඇතිවෙච්ච හදිසි තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් ඊට අමතරව මේක වාර්ෂිකව වෙන නිරිත දිග මෝසමේ සක්‍රිය වීම තමයි දැනට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් එහෙම දැඩි බලපෑම සබරගමුව, බස්නායක, දකුණු සහ ගාල්ල ඒ වගේ බස්නායක පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවකට තමයි ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ. කොහොම වුණත් පසුගිය සතියේ ගිය සිකුරාදා ඉතින් මේ ගිය සිකුරා පෙරේදා නෙමෙයි, ඊට කලින් සෙනසුරාදා සිට තමයි මේ තත්ත්වය දිගින් දිගටම බලපෑවුන ලැබුවේ. මේ වන විට යම් ආකාරයකදී යම් යම් අවස්ථාවලදී ඒ වැසි තත්ත්වයන් අඩු තත්ත්වයකට වාර්තා වෙනවා. සමහර තැන්වලදී සමහර අවස්ථාවලදී ඉතා කෙටි කාලයක් තුළ දැඩි වර්ෂාවන් දක්නට ලැබෙනවා. කොහොම වුණත් මේ වන විටත් දිවයිනේ ගම්පහ ඒ වගේම ඇතැම් ප්‍රදේශවල යම් යම් ස්ථාන සුළු ගම් වතුර තත්ත්වයන් වාර්තා වෙනවා, වාර්තා වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම ඉදිරියට මේ වර්ෂාව වැඩි වුණොත් තවදුරටත් මේ සුළු ගම් වතුර තත්ත්වයන් පවතින බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රදේශ ගණනාවකටම නාය යෑමේ අනතුරු ඇඟවීමත් අකුණු අනතුරු ඇඟවීමත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යොමු කරලා තියෙනවා. ඒ වගේම මේ නිවාස 150ක් පමණ අර්ධහානි සිද්ධ වෙලා තියෙනවා විවිධ ස්ථානවල. ඒ වගේම යම් යම් ස්ථානවල මාර්ගවලට යම් යම් ගස් කඩා වැටීම් සහ පස් කඳු කඩා වැටීම් වගේ දේවලුත් සිද්ධ වෙලා තිබෙනවා. කොහොම වුණත් අර දික්වා තරම් දරුණු තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. කොහොම වුණත් අධික වර්ෂා සහිත තත්ත්වයේ ඉදිරි දින කීපය තුළත් දක්නට ලැබෙන බව තමයි සඳහන් කරන්නේ. ඒ වගේම නයන්, මෙතන නරක තත්ත්වයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ ඩෙංගු රෝගය පැතිරීමේ තත්ත්වයක් වැඩිපුර වාර්තා වෙලා තියෙනවා බස්නාහිර පළාත එහෙම තුළ. මොකද මේ වර්ෂාව සමග මේ ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීම, ඒ වගේම මොලේ උණ රෝගය වැළඳීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා මේ රැස්සත් සමග. විශේෂයෙන්ම අඟුණු කොළ පැලැස්සේ රැඳවියෙක් ජීවිතක්ෂයට පත් වුණා මේ මොලේ උණ රෝගය වැළඳිලා. ඒ වගේම රැඳවියෝ තවත් 10 දෙනෙක් බන්ධනාගාරයක රෝහල් වල ප්‍රතිකාර ලබනවා. ඒ වගේම වැලිමඩ රෝහලේ ශිෂ්‍යයින් 10 දෙනෙකුට මේ මොලේ උණ රෝගය වැළඳිලා ප්‍රතිකාර ලැබෙමින් තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් වෛද්‍ය අංශ විශේෂයෙන්ම සැලකිලි ලක්වමින් තියෙනවා.
3: දොමින්ද, ඒ වගේම අපිට අහන්න තිබෙනවා මේ විශේෂයෙන්ම ලංකාවේ රුපියල අව ප්‍රමාණය වීම මේ පසුගිය දවස්වල 340 ගණන් දක්වා කියලා අපි දැක්කා. මොනවද මේ ඒ පිළිබඳ තියෙන්නේ? ඒ වගේම ඒ රුපියල අව ප්‍රමාණය වීම වර්තමානයේ මේ ලංකාවට මොන ආකාරයෙන් බලපානවා කියලාද මේ ඔබට දකින්න තිබෙන්නේ?
4: ඔව්, ඇත්තටම නයන්, විශේෂයෙන්ම පසුගිය සතිය ගත්තොත් එහෙම, සතිය අන්තයේ ගත්තොත් සිකුරාද දිනය ගත්තොත් එහෙම, ඉතාම දැඩි ලෙස, ඒ කියන්නේ මේ 350 සීමාව ඉක්මවනු ලැබුවා විකුණුම් මිල. ඉතින් ඒක විශේෂයෙන්ම 350 සීමාව ඉක්මවා ගිය අවුරුදු ගණනාවකට පස්සේ තමයි නැවතත් මේ 350 සීමාව ඉක්මවුනේ. හැබැයි ඊයේ දවස වන විට නැවතත් වාණිජ බැංකු අතර ගත්තොත් එහෙම 340 345 සීමාවට අඩුවීමක් සිද්ධ වුණා. ඉතින් පහුගිය දවස්වල මේ ඩොලර් එකේ අර එක දිගට නැග්ම නිසා විශේෂයෙන්ම ඩොලර් විකුණු විදියට ගත්තොත් එහෙම ඒ කියන්නේ භාවිතයට නොගැනීමේ තත්ත්වයක් වාර්තා වෙලා තිබුණා. ඒ නිසා තමයි මම ගොඩක් වෙලාට ආර්ථික විද්‍යාඥ කියන්නේ මේ 350 සීමාව ගියයි කියන කාරණා. හැබැයි ඒ එක්කම කොහොම හරි මේ ඒ සමගම ලංකාවේ තියෙන සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමේ තත්ත්වයකට වාර්තා වෙලා තියෙනවා. මේ දැන් දැනටත් 345-340 කියන්නේ හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ ඇත්තටම මේක මීට වැඩි අඩුවේ යුතුයි තව මේ රුපියල ශක්තිමත් වීමකට. කොහොම වුණත් මේ වැකුම් එකක් වගේ දින කීපයක් තමයි පහුගිය ටිකේ වාර්තා වුණේ. ඒකම කිරිපිටි මිල ගත්තොත් එහෙම රුපියල් 125කින් කිලෝ එකේ මිල රුපියල් 125කින් වැඩි වුණා. පෑම් 400 රුපියල් 50කින් වැඩි වුණා. ඒක සමගාමීව බොහෝ භාණ්ඩවල මිල උච්චාවචනය වෙමින් තියෙනවා. මොකද විශේෂයෙන්ම ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යාමේ තත්ත්වයක් දැනට වාර්තා වෙලා තියෙනවා. කොහොම වුණත් රජයේ විදියට ගත්තොත් එහෙම මේ වන විට අර වාහන මාස 3කට ගෙන්වීම ප්‍රමාද කිරීමට අධිභාරයක් පැනවීම මේ ඩොලරේ පාලනයට ගත්ත ක්‍රියාමාර්ගයක්. ඒ එක්කම සඳහන් කරන්න මේ මේ මේ ඩොලරේ අර අගය වැඩිවීමත් ඩොලරේ ශක්තිමත් වීමත් තුළ ඒ වගේම වාහන අධිභාරය පැනවීමත් තුළ මේ වාහන ආනයනකරුවන් කියන්නේ වාහනවල මිල මීට වැඩිය ඉහළ යාම දැනට පවතින තත්ත්වයට වැඩිය මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ප්‍රාඩෝ රථයක් 135කින් වැඩි වෙනවා කියලා කියනවා දැන් පවතින මිලට වඩා. ඒ වගේම ඩයිහත්සු නීරා වාහනයක් 106කින් වැඩි වෙනවා කියලා. සුසුකි වැගන්නාර එකක් 107කින් 8කින් වැඩි වෙනවා කියලා. ටොයෝටා යාරිස් මේ කෝස් එකක් 114කින් 15කින්. ටොයෝටා රේස් හයිබ්‍රිඩ් එකක් 112කින් 13කින් විතර මේ දැනට පවතින මිලට වැඩිය වැඩිවීමක් සිද්ධ වෙනවා කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ 145ක අධිභාරය නිසා වාහන ගෙන්වීම මේ ඉදිරි මාස 3කට ගෙන්වීම සීමා කිරීම තමයි අඩපණ කිරීම තමයි රජයේ අපේක්ෂා වෙලා තියෙන්නේ. තවමත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු නැහැ. කොපමණ මේ හදිසි කාර්යෝ ඉන්නවාද කියන කාරණාව මේ මාස 3 ඇතුළත. ඒ වගේම නයන් විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ ඉදිරි සතිය තුළ යම් ආකාරයකදී සුබවාදී දර්ශනයකුත් තිබෙනවා. ඉතින් ඒ ප්‍රධාන කාරණාව තමයි මේ දොළ දෙකක් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 700ක විතර වගේ ප්‍රමාණයක් මුදලක් මේ මේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ජනාධිපතිතුමා මුදල් සඳහන් කරා මේ වන විට ඩොලර් මිලියන 700ක් පමණ මේ මේ 7000ක් පමණ භාණ්ඩාගාරයේ තියෙන තියෙනයි කියන කාරණාව. ඉතින් මේ ඉතිරි ඩොලර් 700 ගානක් ආවට පස්සේ ඩොලර් මිලියන මේ 8000ක් විතර ප්‍රමාණයක් මහ බැංකුවේ තියෙනවා කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් එතනදී යම් සහනයක් වාර්තා බලාපොරොත්තු වෙනවා මේ මුදල අවකාශ වීම සමග. මේ එක්කම විපක්ෂයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔවුන්ගේ සහයත් මේ සඳහා ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. මොකද මේ ඩොලරය නැවතත් ඒ කියන්නේ රුපියල අවමාන වුණොත් එහෙම නැවතත් විශාල වශයෙන් ජනතාවට විශාල බරක් මේ සිද්ධ වෙන නිසා විශේෂයෙන් ඉන්ධන මිල පරිභෝජනය වැඩිවීම ඒ වගේම ඒ සම්බන්ධයෙන් අනිකුත් ආනයනික භාණ්ඩවල මිල පාලනය කිරීම අනිත් පැත්තෙන් ගත්තොත් අපිට අපනයනය කරන භාණ්ඩවලට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩුවීමකුත් මේ නිසා සිද්ධ වෙන නිසා විශේෂයෙන්ම මේ උද්ධමනය අවම කර ගැනීමට සර්වපාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බවටත් විපක්ෂය යෝජනා කළා තියෙනවා.
3: දුවින්ද ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරතයි නයන්. විශේ෷යෙන්ම පසුගිය 17 වෙනිදා මේ රණවිරු සමරුම 18-19 කියන දවස් දෙක තුල පැවතුණා. 17 වෙනි රණවිරු සමරුම තමයි මෙවර පැවැත්වුණේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල තමයි මේ ප්‍රධාන සමරුම පැවැත්වුණේ. ඉතින් එතනදී මහින්ද කිසිම දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන නායකයෙකුට ආරාධනයක් කරලා තිබුණේ නැහැ. ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ නායකයින්ට ඒ අවස්ථාව මගහැරීමක් සිද්ධ වෙලා තිබුණේ. ඉතින් ආරාධනාවකුත් කරලා තිබ්බේ නැහැ. රජය විසින් ගත්තොත් එහෙම දේශපාලකින් තොරව තමයි ඒ රණවිරු මේ ස්මාරක මේ වැඩසටහන සංවිධානය කරලා තිබුණේ. රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් සහ වර්තමානයේ ඉන්න හමුදා ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් තමයි එම සමරුම සිද්ධ වුණේ. කොහොම වුණත් විශේෂයෙන්ම උතුරේ ගත්තොත් එහෙම බෙල්ලමුල්ල වයිස්කාල් ප්‍රදේශයේ ප්‍රධාන ඔවුන්ගේ ඒ කියන්නේ දෙමළ ජනතාවගේ ඒ සැමරුම සිද්ධ කරනු ලැබුවා අතිවිශාල ජනතාවක් ඒ සඳහා සහභාගී වෙලා සිටියා. ඒ සැමරුම නම් ගජේන්ද්‍ර පොළම්පොන්නම්බර වගේ ඒ දේශපාලකයොත් ඒ රණවිරු සැමරුමට සම්බන්ධ වෙලා තිබුණා. ඒ වගේම නයන් සඳහන් කරන්න ඕනේ මාතර බ්‍රවුන් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක පොල්ඩිඩමක් කෝටි 6කට මිලට ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවක් හිටපු මාත්‍ය දැසිවාගේ පස් මහත්මයාට එරෙහිව මාතර මහාධිකරණයේ අසමින් පවතිනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහත්මයා ඒ නඩුවට නොපැමිණීම නිසා වහාම අත්තරංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා වරෙන්තු නිකුත් කිරීමක් සිද්ධ කරනු ලැබුවා. ඒ වගේම නයන් සඳහන් කරනවා අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ නෑත කාලයේදී හමුදාවල ගත්තොත් එහෙම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුරක් චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් කියන තනතුර ගෝඨාභයරාජගේ පස් මහත්මයා කාලේ නම් මේක තනතුරක් විදිහට තිබුණා. මේකේ ප්‍රධානම කාරණාව වෙලා තිබුණේ සිවිල් හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව. මේ හමුදාපතිට මේ හමුදාපතිවරුන්ට ඉහළ තනතුරක් තමයි මේ චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් කියන තනතුර. මේ හමුදා තුනේම ප්‍රධානියන් විදිහට තමයි ඇත්තටම ඔහු කටයුතු කරේ. ඉතින් එතනදී විශේෂයෙන්ම ස්වභාවික විස ගියසන ඔය පහුගිය කාලේ කොවිඩ් වගේ දේවල් වලදී ඒ හමුදා සියලු හමුදා සම්බන්ධීකරණ හදිසි අවස්ථාවලදී මේ ආපදා තත්ත්වයන් වලදී මේ හමුදාවන් සියල්ල එක තැනකට සම්බන්ධීකරණය තමයි ප්‍රධාන වශයෙන්ම මේ තනතුර බාරව තිබුණේ. කීර්තිමත් මේ යුද හමුදා ප්‍රධානීන් තමයි ඒ තනතුරු හොබවනු ලැබියේ. කොහොම වුණත් මේ පසුගිය මාසේ 15 මේ මැයි මාසේ 15 සිට එම තනතුරු අහෝසි කිරීමට රජයේ විදියට වත්මන් රජය කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකම ඒ අදාළ ගැසට් නිවේදනයත් ආවා මින් ඉදිරියට. ඒ කියන්නේ දැන් වර්තමානයේ වෙන විට ශ්‍රී ලංකා රජය තුල ශ්‍රී ලංකා සේනාධිනායක තත්ත්වයන් තුල චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් කියන තනතුරු අහෝසි වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සියලු දේවල් ආරක්ෂක අමාත්‍යාංශයේ භාරයට මේ වන විට තනතුරට හිමි දේවල් භාණ්ඩ සහ අනිකුත් දේවල් ආරක්ෂක අමාත්‍යාංශයට භාර වෙලා තියෙනවා. ඒකම මේකේ 2009 තමයි සරත් ෆොන්සේකා මහත්මයා ප්‍රථම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා විදිහට පත් වෙලා තිබුණා. ඔහු 2009 නොවැම්බර් 16 දක්වා රාජකාරී කටයුතු කරා. ඊට පස්සේ එයා චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක තමයි දෙවැනි පුජ්‍යලයා විදිහට පත් වුණේ. 2009 නොවැම්බර් 16 ඉඳලා 2013 අගෝස්තු 1 වෙනිදා දක්වා ඔහු කටයුතු කරා. ඊට පස්සේ ජෙනරල් ජගත් ජයසූරිය 2013 අගෝස්තු 1 වෙනිදා සිට 2015 ජූනි 15 වෙනිදා දක්වා ඔහු එම ධුරේ දරුවා. ඒ වගේම එයා චීෆ් මාෂල් කෝලිත ගුණතිලක 2015 ජූනි 16 සිට 2017 ජූනි 21 දක්වා ඔහු ඒ රාජකාරි කරා. ඊට පස්සේ ජෙනරල් ශ්‍රීශාන්ත දසිරියා මහත්මයා 2017 ජූනි 29 සිට 2017 අගෝස්තු 22 දක්වා කටයුතු කරා. ඊට පස්සේ අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන 2017 අගෝස්තු 22 සිට 2019 12 31 දක්වා කටයුතු කරා. අවසාන වශයෙන් ජෙනරල් සාවේන්ද්‍ර සිරියා 2020 ජනවාරි 2 සිට 2024 දෙසැම්බර් 31 වෙනිදා දක්වා කටයුතු කරා. ඉතින් මේ තනතුරේ අවසානයට ධූරය දරන ලැබුවේ ජෙනරල් සවෙන්ද සිල්වා මහත්මයාට. ඔය කාරණා තමයි නයන් මේ පැසී තියෙන්නේ.
3: දුවින්ද අප සමග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳ බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුවෙමු. අයබෝවන්.
4: අයබෝවන්.

අපද මේ සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලේඩ් පුරවරේ කාලගුණ වාර්තාව ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. ඉතින් හෙට දවස එනම් මේ මාසේ 25 වෙනි සඳුදා උපරිම උෂ්ණත්වය 19යි. වැසි ඇතිවිය හැකි දිනයක් හෙට සඳහන් වෙන්නේ. අඟහරුවාදා 19 නැවතත් වැසි සහිත දිනයක්. බදාදා දිනයේ උපරිම උෂ්ණත්වය නැවතත් 19ක් කෙරෙනත් වැසි සහිත දිනයක් හෙට සඳහන් වෙනවා. බ්‍රහස්පතින්දා නැවතත් උපරිම උෂ්ණත්වය 19යි. වැසි රහිත කාලගුණයක් තිබෙන දිනයක් හෙට සඳහන් වෙන්නේ. සිකුරාදා දිනයේ උපරිම උෂ්ණත්වය නැවතත් 19ක් කෙරෙනත් වැසි සහිත දිනයක් හෙට සඳහන් වෙනවා. සතියාන්තයේ සෙනසුරාදා උපරිම උෂ්ණත්වය 19යි නැවතත් වැසි සහිත දිනයක් හෙට සඳහන් වෙන්නේ. තිං සාරාංශයක් වශයෙන් ගත්තොත් ලබන සතිය පුරාවට උපරිම උෂ්ණත්වය 19ක් හැටියටත් වැසි ඇතිවිය හැකි සතියක් හැටියටත් සඳහන් වෙනවා බ්‍රහස්පතින්දා දිනය හැරුණකොට. හොඳයි, ඉතින් ඔබ දන්නවා අපි ඔබට නිතින් මතක් කළා මේ වෙසක් මාසේ වෙසක් පුන් පොහොය වෙනුවෙන් සිදු කෙරෙන විශේෂ පින්කම් පිළිබඳව අපිට ලැබෙන තොරතුරු අපි ඔබ සමග බෙදා හදා ගැනීමට විශේෂයෙන්ම ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ ආශ්‍රිතව සිදු කෙරෙන වෙසක් පින්කම් මාලාව ලබන සති අන්තයේ සිදුවෙන බව අපිට දැනගන්නට තිබෙනවා. විශේෂයෙන්ම මේ මාසේ 30 වෙනි සෙනසුරාදා 31 වෙනි ඉරිදත් ඉතින් 30 වෙනිදා සීල වැඩසටහන පැවැත්වෙනවා. ඒ වගේම උදෑසන 10 මාට මහා සංඝරත්නය වෙනුවෙන් සිදු කෙරෙන පිණ්ඩපාතමය දානමය පින්කම සිදු වෙනවා. 31 වෙනිදාට විශේෂයෙන්ම ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ සිදුවෙන බුද්ධ පූජා පින්කමත් ඒ වගේම පහන් කූඩු පින්කමත් සිදු වෙන බව අපිට දැනගන්න තිබෙනවා. ඒ වගේම 30 වෙනිදා සන්ධ්‍යා යාමේ ඔබ දන්නවා මේ වාර්ෂික වැඩිලේට් පුරවරේ පැවැත්වෙන මහා දුන්තෙල් බත් දන්සැල සහ අතුරුපස දන්සැල ඇතල්ස්ටන් ප්‍රයිමරි ස්කූල් නම්බර් 8 බ්‍රුක්සයිඩ් රෝඩ් ඇතල්ස්ටන් හිදී පැවැත්වෙන බව සවස 6:15 ආරම්භ වන බව අපිට දැනුම් දී තිබෙනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කැමැති. හොඳයි, ඉතින් අපි අද දවසෙත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගිර යනට කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද දවසේ සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනාවේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටගොඩ විසුද්ධි රතන ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් අපි සියලු දෙනාම උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරමු. ඒ වගේම වෙනද වගේම අදත් පුවත් පසු විපරම ගෙනාව නිරෝධ කාර්යවසම් සිතනදි ගීතයෙන් අප සියලු දෙනා පිනවුවා අප හිතවත් විජිත් කුමාර ශ්‍රීන්ත මහතා. දුරකථනයෙන් නොදුටුමානි විශේෂාංගය හරහා ලංකාවේ සිට අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ලබන සතියෙත් මෙවැනිම වැඩසටහනක් එක්ක ආසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අද ඔබින් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සියලු දෙනාටම සුවදායක සතියකට ආසිරි. ආයිබෝවන්.

අයිබෝවන් සුභ සන්ධ්‍යාවක්. අදත් සුපුරුදු පරිදි දකුණු ඔස්ට්‍රේලියාවේ සිංහල විකාශන සේවය මගින් සාඩම්බරෙන් ඔබට ඉදිරිපත් කරන ඇඩ්ලේඩ්හි ඔබේ මහඬ ඇඩිලේඩ් ලක්කන ගුවන්විදුලි වැඩසටහන තුළින් ඔබත් සමඟ පුරා හෝරාවක් ගත කිරීමටයි මේ සූදානම. රේඩියෝ ඇඩ්ලේඩ් 101.5 FM තරංගමාලා ඔස්සේ හා අන්තර්ජාලයෙන් අප සමඟ සම්බන්ධී සිටින ඔබසළු දෙනාම ඉතාමත් ලෙංගතුකමින් පිළිගන්නවා. ඉතින් අද මැයි මාසේ 24 වෙනි ඉරුදින සුපුරුදු පරිදි වැඩසටහනත් සමඟ ඔබ එතන මම ඔබේ හිතවත් නායන් පෙරේරා. ඉතින් අදත් වෙනදා වගේම ඔබට සුපුරුදු වැඩසටහන් මාලාවත් එක්ක අසු කරගෙනයි මේ හෝරාව ගත කිරීමට සූදානම් වෙන්නේ. ඉතින් මේ වෙසක් මාසේ ඔබ වෙනුවෙන් අපි ඔබට තිරින කරන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ලත් එක්ක අසු කරගෙන මේ සන්ධ්‍යාව විශේෂයෙන්ම මේ සීතල වැසි සහිත සන්ධ්‍යාවේ ඔබත් සමග මේ ගත කරන හෝරාව මම හිතනවා වෙනදා වගේම අදත් ඔබට සතුටු

ඔබමින් සම්බන්ධ වී සිටින්නේ ඇඩිලේඩ් ලක්කඳ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ වෙසක් මාසය නිමිති කරගෙන ඔබ වෙත තිරින කෙරෙන සදහම් සිතුවිලි මාලාවේ අද දවසේ සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අද දවසේ මෙම සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනෙන්නේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටුගොඩ විසුද්ධිරතන ස්වාමින් වහන්සේ විසිනි.

සැදැහැවත් පිංතුනි, මෙවන් වූ මාසයක තමයි ලොවේ උතුම්ම මනුෂ්‍යරත්නය වන තථාගත බුදුපියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කරන උතුම් මාසය. සිදුහත් කුමාරයාගේ උප්පත්ති මංගල්‍ය, සිද්ධාර්ථ තාපසින් වහන්සේගේ බුදුවීම සහ මහා පරිනිර්වාණ මංගල්‍ය කියන අසිරිමත් සිදුවීම් තුනම සිදු වූයේ ගහකොළ සෙවනේ. ස්වභාව ධර්මයේ සමගයි. එයින්ම අපට පෙනෙන දෙයක් තමයි බුදුදහම කියලා කියන්නේ සබා දහමට හා සරල බවට කොතරම් සමීපද කියා. මේ මාසයේ තුල අපි මේ සෝදානං වන්නේ ඒ උතුම් ශාන්ති නායකයාණන් වහන්සේ වෙනුවෙන් අපේ ගෞරවය පුද කිරීමටයි. අපි දන්නවා වෙසක් කාලෙට අපේ මුළු රටම ඒකාලෝක පූජාවක් වෙනවා. දන්සල්, තොරන්, වෙසක් පහන් කූඩු මේ හැම දෙයක්ම ආමිස පූජාවන්. මේවායින් අපේ සිත් තුළ මහා ශ්‍රද්ධාවක් ඇති කරනවා. නමුත් බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේ දේශනා කළේ යමෙක් මලින් එවගේම ආමිස පූජාවෙන් පහනින් මට වඳින්නේද මට පුදන්නේද එය මට කරන සැබෑම ගෞරවයක් නොවේ.

හොඳට තේරුම් ගන්න ඕනේ එක මහත් වූ ගෞරවයක් මහත් වූ පූජාවක් හැබැයි ඒ දෙය සැබෑම ගෞරවය නොවේ යමෙක් මා දේශනා කළ ධර්මයට අනුව ජීවත් වන්නේද ඔහු තමයි මට වැඩිම ගෞරවය දක්වන්නා කියලයි අපේ බුදු පියාණන් වහන්සේ අපට දේශනා කළේ. ඒ නිසා වෙසක් දින වෙසක් මාසය තුල අප කළ යුතු වැදගත්ම දේ තමයි බාහිර සැරසිලි වලට වඩා අපේ ඇතුළාන්තය ආධ්‍යාත්මය හෙවත් ප්‍රතිපත්තිය සකස් කර ගැනීමමයි. තප්පරයකට හෝ හදවතේ මෛත්‍රී චිත්තයක් ඇති කර ගැනීම දන්සල් දහසක් දීමට වඩා උතුම් බව ධර්මයේහි සඳහන් වෙනවා. අපේ ජීවිත දෙස බලන්න. අද අපි ඉන්නේ ඉතාම තරඟකාරී සහ වෙහෙසකාරී ලෝකයක. අපි නිතරම ඉන්නේ අසහනයෙන්, තරහවෙන්, ඉරිසියාවෙන්, ලෝභකමින් සහ මාන්‍ය වැනි කෙලෙස් නිසා අපි අපේ සැනසීම නැති කරගන්නවා. වෙසක් පණිවිඩය අපට පවසන්නේ අතහැරීම සහ ඉවසීම ගැනයි. අපට කවුරු හරි වචනයකින් බැන්නොත් ඒ වෙලාවට ප්‍රතිචාර නොදක්වා නිහඬව සිටීමට පුරුදු වීම වෙසක් ප්‍රතිපත්තිය. තමන්ට වඩා ඉහලින් සිටින කෙනෙක් දෙස බලා ඊර්ෂ්‍යා නොකර මුදිතාව හෙවත් අනුන්ගේ දියුණුවේදී සතුටු වීම පුරුදු කරන්න. අද දින මේ මාසය තුළ අපි අදිෂ්ඨාන කරගන්නට ඕන. අඩුම තරමින් මෙවන් වූ මාසයක අනුන්ගේ වැරදි සෙවීම නතර කොට තමන්ගේ හිත දෙස බලන්න හැකිනම් එයයි සැබෑම වෙසක් සැමරුම. සැදැහැවර පින්වතුනි, වෙසක් පහන් කූඩුවක් දැල්වා එය සුළඟට සෙලවි සෙලවි නිවි යන දෙස බලා අපට අනිත්‍ය වටහා ගන්නට පුළුවන් නම් අපේ ශරීරයත් අපේ සැප සම්පත් මේ සියල්ලත් ඒ වගේමයි. ඒ නිසා ලැබුණු මේ කෙටි ජීවිත කාලය තුළ පුළුවන් තරම් අනුන්ට උදව් කරමින් මෘදු වචන කතා කරමින් සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කිරීමට අපි අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් බුදු දහමේ සැබෑ හරය වන සබ්බ පාපස්ස අකරණං කුසල සුපසම්පදා, එනම් පව් නොකර පින් රැස් කරගෙන සිත පිරිසිදු කරගැනීම යන උතුම් අරමුණ වෙත යන්නට ඔබ සැමට ශක්තිය ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවා. තෙරුවන් සරණයි.

0: கொடுத்த புவத் பசுவி பெருமை.
1: යුද ජයග්‍රහණයට වසර 17ක් සපිරීම නිමිත්තෙන් ජාතික විජයග්‍රහී සමරුම් උත්සවය සාම්ප්‍රදායික ලෙස පෙර වසරවල මෙන්ම මේ වසරේදීද පැවැත්වුණා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බක්කර මුල්ලේපීඩි රණවීර ස්මාරකයේ අභියසදී මෙම සමරුම් උත්සවය පැවැත්වීමට කටයුතු කර තිබුණා. මෙවර සමරුම් උත්සවය සඳහා පළමු වරට උතුරු නැගෙනහිර ප්‍රදේශවල දිවිපු දූ රණවීරවන්ගේ ඥාතීන්ද එක්ුණා. ජාතික රණවීර අනුස්මරණ දින සමරුම් උත්සවයේ පෙරහුරුවක් අතරතුර ඒ කටයුතු වලට බාධා බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු පිරිසට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසනවා. පොලිසිය සඳහන් කරන්නේ ජාතික රණවීර සමරුම් උත්සවයේ පෙරහුරුව අතරතුර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෙරහුරු කටයුතු වලට හා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බවයි. පාර්ලිමේන්තු සංකීර්ණයේ ආසන්නයේ පිහිටා ඇති රණවීර ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා බව පවසමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු පිරිසක් පැමිණි අවස්ථාවේදී පොලිසිය ඊට ඉඩ ලබා නොදීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. එම උණුසුම් තත්ත්වය අතරතුර විමල් වීරවංශ මහතා ඇදවැටෙන ආකාරයේද දක්නට ලැබුණා. මේ අතර එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් මහ කොමසාරිස්වරයා ශ්‍රී ලංකාවට පැමිණ දිනේදී උද්ඝෝෂණයක නිරත වෙමින් මාර්ගය අවහිර කළේ යයි කියන ජාතික නිදහස් පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයන් 6 දෙනෙකුට එරෙහිව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගයේ ජූලි 13 වෙනිදා සිදු කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පසුගිය දානිය නඩුවේ දෙවන විත්තිකරු ලෙස නම් කර ඇති ජයන්ත සමරවීර මහතා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් නඩු විභාගය කල් තැබුණා. ඉදිරි දිනයකදී විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා ඔහුගේ නීතිඥවරයාට නියෝග කළා. පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් ලෙස නම් කර සිටින විමල් වීරවංශ, වීර කුමාර දිසානායක, පියසිරි විජයනායක, මොහොමඩ් මුසම්මිල් සහ රොජර් සිරිවරත්න යන මහත්වරුන් අධිකරණයේ පෙනී සිටියා. මේ අතර මහා භාණ්ඩාගාරයේ සතු ඩොලර් මිලියන 2.5ක මුදලක් ප්‍රධාන පාර්ශ්වයක් අද්දපත් වීම සම්බන්ධයෙන්ද
2: පීඩියම් එකෙන් ඉස්සතෙන් දුන්නා අපි බැංක විදේ ගේම කරනවා. ඒක තමයි ක්‍රමවේදය තියෙන්නේ. ඒතර යතරතුර ඒගොල්ලෝ සිස්ටම් වෙනස් කරගන්න කියන එක ගැන මම කියන අමාරුවක කියනවා. දැන් නමුත් අපි දන්න විදිහට මේ වෙනකම්ම ඒ පහුගිය කාලයේ සිට ට්‍රාන්සිෂන් එකේදී ගේම් පීම් කරේ අපේ තියෙන සිස්ටම් එක හරහා තමයි ගේම් පීම් කරේ. නමුත් ඒක තමයි උතරයිසේෂන් එක ඩේටා එන්ටර් කරන ඒවා ඒකම කළා තියෙනවා. ඒත් ERD එක කියන්නේ ගෝඩ්ලි ගත්තාම ERD එක තමයි පිටරට නය දෙනා පාර්ශ්වයත් එක්ක ගනුදෙනු කරන පාර්ශ්වය. PDM කියන්නේ ඕර පබ්ලික් ඩේ ඩොමෙස්ටික් තන් ෆොරින් දෙකම ගේම් කරනකොට සම්බන්ධ නායකයෙක් ඉස්සර PDD එක දැන් PDM එක. ඒතර එතෙන්දී තව යම් මං හිතන්නේ දැන් මතක තව දවස්කම් ක්‍රෑෂ් එකලා තියෙන කියලා බට ඇත්තටම මේ සිද්ධියෙන් පස්සේ අපි දවස් තව ලොගින් කටයුතු කරනවා කොහොමද මේ ක්‍රමයේ තව ශක්තිමත් කරන්න පුළුවන් අපේ තියෙන පළපුරුද දැනීම පාවිච්චි කරලා මේ දෙයක් ඉදිරියට නොවීමට අවශ්‍ය කටයුතු අපි වැඩ කරගෙන යනවා ඉතාම සහයෝගයෙන්.
3: ඒකේ සෙන්ට්‍රල් බැංක එක කොහේදී හරි ආපවසරයක් කියන්නේ ක්‍රොස් චෙක් කරන හරි මොකක් හරි එහෙම වගේ කීමක් එනවද සෙන්ට්‍රල් බැංක එකට?
2: නෑ මම නේ දැන් අපි කියමු සරෝගහනක් තමයි උතුමාගේ බැංකු account එකට බැංකුවට සක්ෂණ දෙනකොට මගේ ගිණුමෙන් හවලා ගිණුමට ගෙවන්න කියලා බැංකුවට තියෙන කෝදේ තමයි මේ ගිණුම් අංකය හරිනම් සිස්ටම් එකේ යනවනම් ගේම් කරන එක තමයි ගුණ කරන්නේ. එතකොට එතනින් එහාට බැංකුවට අයිතියක් නැහැ ඔබතුමා කියපු ඉන්ස්ට්‍රක්ෂන් එක වෙනස් කරන්න.
1: කෙසේ වෙතත් මහ බැංකුව මේ මොහොතේ සිය වගකීම් නිසි ලෙස ඉටු කරන්න බැති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා සඳහන් කළේ.
4: මෙතරම් ස්වාධීන මහ බැංකුව තියාගෙන මොකද්ද මේවට දෙන උත්තර? ඉතින් ඒව සමයි මම එදා ඉඳන්ම කිව්වේ මේව ප්‍රායෝගික අත්දැකීම් තුලින් කරන්න තියෙන දේවල්. න්‍යායාත්මක ලෝකවලින් බැහැලා අපේ ජනතාව ආරක්ෂා කරන්න වැඩ කටයුතු කරන්න ඕනේ. මේ ඉල්ලුම සැපීම අතරත් ලෝක ප්‍රශ්නත් හැම ආණ්ඩුවකටම බලපාන දෙයක්. නමුත් මහ බැංකු මේ විශේෂ කාර්යභාරය තමාගේ අතට අරන් මේ ස්වාධීනත්වය තුළින් මේ රට ආරක්ෂා කරන්න පුළුවන් කියලා කිව්වා. කොහෙද? අද ඩොලර් එක රුපියල පාවෙනවා. ඒ කියන්නේ පාවෙනවා කියන්නේ අවප්‍රමාණය වීගෙන යනවා. සංචිත අඩු වෙනවා. මේ රටේ තියෙන දැවන ප්‍රශ්නවලට මූල්‍ය අංශයෙන් ඒ ස්වාධීනත්වය තුළින් ලබා දීලා නැහැ කියන ප්‍රශ්න විතරයි තියෙන්නේ.
1: දුම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්බාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්‍රාමාත්‍යවරිය එකඟ වූ බව නව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා. පසුගියදා අග්‍රාමාත්‍යවරිය සමග අගමැති කාර්යාලයේ ප්‍රවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍යවේද අදහස් දක්වමින් නව අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය කැඳවුම් කරු සසිදු පෙරේරා මේ බව සඳහන් කළා. එහිදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ ප්‍රවති සාකච්ඡාවේදී හැකි ඉක්මනින් මෙම ඉඩම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරීමට එකල බැවින් මේ මොහොතේ එම පරිශ්‍රයෙන්පත් වීමට තමන් ඇතුළු පිරිස කටයුතු කරන බවයි. දෝම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බහරේ පවතින මල්බාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැඳී සිටීම පිළිබඳව අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්ති අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරමි අමරසූරියගේ අවධානය යොමු තිබුණා. අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයට අයත් බව කියන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සසුන් පිරිසක් පසුගියදා මල්බානයේ පිහිටි රජයට අයත් මෙම ඉඩමට ඇතුළු වී ඒ කඳුර බැඳීමට කටයුතු කළා. හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට අයත් බව මෙම දිවස සහ ඉඩමට හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් ඒ රජයට පැවරීමටයි අධිකරණය කටයුතු කර තිබුණේ. පසුගිය අරගල සමයේදී මෙම දිවසට කිසියම් පිරිසක් ගිනි තබා තිබුණා. අන්තරයේ සිසුන් පිරිසක් මෙම දිවසට ඇතුළු වීම සම්බන්ධයෙන් දැනට අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන සිසුන් දෙපාර්ශ්වය මෙලෙස අදහස් පළ කළා.
5: මේ පැහැදිලිව කියන්න ඕන, ඔය සම්බන්ධ වෙලා තියෙන්නේ ආණ්ඩුවට සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමක්. ආණ්ඩුවේ ශිෂ්‍ය නියෝජිතව පිරිසක් තමයි ඔය ගිහිල්ලා සම්බන්ධ වෙලා තියෙන්නේ අදාළ තැනට. විශ්වවිද්‍යාලය තුලේ මේ පවතින ගැටලුවලට ස්ථිරසාර උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. මේව තවදුරටත් වර්ධනය වෙනවා විතරයි. ඒතර මේ වර්ධනය වෙන ප්‍රශ්නවලට, ඒ වගේම වර්ධනය වෙන ශිෂ්‍යයන්ගේ අප්‍රසාදයට යම් සමනයක් ලබා දෙන්න තමයි ආණ්ඩුවේ නියෝජිතව විදියට ක්‍රියා කරන පිරිසක් නැවත ගිහිල්ලා මෙන්න මේ විදියට මේවත්පත් කරලා දෙන්න කියලා මැදිහත් වෙන්නේ. ඒකට අදාළව යම් බලපෑමක් කරනවා අපිට බලා ගන්න පුළුවන් කම ලැබෙන. ඉතින් ඒ නිසා අපි කියනවා බොරු සම්දර්ශන දාන ලෑස්ති වෙන්න එපා. ඒ ශිෂ්‍යයොන්ටත් ඔබ ආණ්ඩුවේ පළවත්ත කාර්යාලයට ගිහිල්ලා කතා කරන්න, එහෙම නැත්නම් අධ්‍යාපන අමාත්‍යංශයට ඇවිල්ලා කතා කරන්න, නැත්නම් ජනාධිපති ලේකම් කාර්යාලයට ඇවිල්ලා කතා කරන්න, මේ ප්‍රශ්නේ ඔයාලා කතා කරලා විසඳ ගන්න පුළුවන්.
6: හදිසි සාකච්ඡාවක් දෙනවා කියලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යංශයෙන්. ක්‍රියාත්මක කරන අරගලේ සම්බන්ධයෙන් කියලා සාකච්ඡා කරලා මේක විසඳ ගන්න පුළුවන් නම් ඒක එහෙම විසඳ ගන්න ලෑස්ති.
1: ඇත්තම අන්තරය එතකොට කවුද?
6: මේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය ඇතුලේ අන්තරය කවුද කියලා තීරණය කරන්නේ බහුතර ශිෂ්‍ය සංගම් ප්‍රමාණය. අන්තරය කියන්නේ මේ ලේරුමෙන් හම්බෙන එකක් නෙමෙයි. මේ සාකච්ඡාව ඇතුළතත් අධ්‍යාපන අමාත්‍යංශයේ පැත්තෙන් පිළිගත හැකි මට්ටමේ විසඳුමක් මේ සාකච්ඡාවෙන් ලැබුණ නැහැ. ඒ නිසා අපි තීරණය කරලා තියෙනවා අපි අරන් යන ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉස්සරහටම අරගෙන යනවා. මේ වෙද්දි අන්තරය විතර කඳුළු බැඳලා තියෙන්නේ මල්ලාණේ ඉඩම ඇතුළත. විශ්වවිද්‍යාල ශිෂ්‍ය මේකට සම්බන්ධ වෙලා ඉන්නේ මේ මොහොතේ. අද දවසේදී සාකච්ඡාවෙත් අපි බලාපොරොත්තු වෙන මට්ටමේ ප්‍රතිඵලයක් නැති එකත් එක්ක අපි අඛණ්ඩව ක්‍රියාමාර්ගය ඉදිරියට කරගෙන යනවා.
1: මෙම සිදුවීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අදහස් පළ වුණා. ඒ පිළිබඳව ආණ්ඩුවේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා.
7: මම හිතන්නේ මේ අන්තරේ නේද, පක්ෂයක් නෙමෙයි. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය කියලා තමයි මම හදිස්සියේ නිවුස් වලට දැක්කේ. ඉතින් රජය ගැන ඉදිරියේ තීරණයක් ගනී කොහොමදත්. ඉතින් රජයේ දේපලක් නේ දැන් නේද, ඒක මේ අයිතිකාරයක් නැති එකක්, රජයේ දේපලක්. ඉතින් ඉදිරියේ මොකද්ද ඒ සඳහා ගන්න පියවර කියලා රජයේ තීරණයක් ගනී. නැ මෙහෙමයි, ඒකට ඉතින් යම්කිසි විදිහකින් නේද රටක නීතියක් තියෙනවා, ඒක නීත්‍යානුකූලව ක්‍රියාත්මක වෙයි.
8: ඔයයේ දවසේ අපිට වාර්තා වුණා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් මල්වාන මේ අයිතිකරුවෙක් නැති නිවස කියලා කලින් ඔය ප්‍රසිද්ධියට පත් වෙලා තිබුණු නිවස අත්පත් කරගෙන තිබෙනවා. ඉතින් අපි අධ්‍යාපන අමාත්‍යංශය සමගත් ඒ වගේම මේ නිවස දැනට පවරලා තිබෙන අදාළ ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු ඒ නිලධාරීන් සමගත් සාකච්ඡා කරමින් මේ පිළිබඳව කඩිනමින් විසඳුම් හොයන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඇත්තට ගත්තොත් ශිෂ්‍යයින්ට දීර්ඝ කාලයක් තිස්සේ තියෙන ප්‍රශ්නයක් තිබෙනවා. උන්ට ඉඩකඩ ප්‍රමාණවත් නැහැ, උන්ට නේවාසික පහසුකම් නැහැ. ඉතින් ඒකත් එක්ක තමයි මම හිතන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පැත්තෙන් මේ තීරණය අරගෙන තිබෙන්නේ. කෙසේ වෙතත් අපි ගැටුමකට නොගිහින් අපි උත්සාහ කරනවා මෙය සාමකාමීව මේ ප්‍රශ්නේ විසඳා ගන්න.
1: ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයේ විසින් ශ්‍රලංකාවේ විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ වන පස්වර සහ හයවැනි සමාලෝචනය ඇගේමට ලක් කිරීමට එළඹෙන 27 වෙනිදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. විධායක මණ්ඩලයේ විසින් මෙම සමාලෝචනය අනුමත කරනු ලැබුවොත් ශ්‍රලංකාවට අමරිකානු ඩොලර් මිලියන 800ක පමණ මූල්‍ය ආධාරයක් ලබා ගැනීමට ප්‍රවේශය සැලසෙනු ඇති බව එම අරමුදල සඳහන් කළා. මෙම අනුමැතිය ලබා ගැනීම සඳහා විදුලිය සහ ඉන්ධන මිලකරණය පිරිවැය ආවරණය වන පරිදි පවත්වාගෙන යාම තීරණාත්මක පූර්ව ක්‍රියාමාර්ගයක් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සංනිවේදන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජොනි කොසක් මහත්මිය ප්‍රකාශ කර තිබුණා. සමාජීය අවධානමට ලක්විය හැකි පාර්ශ්වයන් ආරක්ෂා කිරීමටද පියවර ගැනීම අත්‍යවශ්‍ය බවද එහිදී වැඩිදුරටත් අවධාරණය කළා. සමගි ජනබල වේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරය ලබා ගැනීමත් සමග විපක්ෂයේ දේශපාලන නියෝජිතයන් ආණ්ඩුව හා සම්බන්ධ වීම පිළිබඳව කතාබහක් නිර්මාණය වුණා. ඒ අනුව සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාට ආණ්ඩුවේ වගකීම පිළිගැනීමක් ලබා දෙන බවට කතාබහක් නිර්මාණය වීමත් සමග ඇතැම් පාර්ශ්ව විවිධ අදහස් පළ කළා. මේ සම්බන්ධයෙන් පළවන වාර්තා පිළිබඳව හර්ෂද සිල්වා මහතා සිය Facebook පිටුමේ සදහනක් තමමින් සඳහන් කළේ තමන් ආණ්ඩුවට සම්බන්ධ වන බවට පළවන මත සාවාද්‍ය බවයි. තමන් කිසිවිටක ආණ්ඩුවට එක් නොවන බවත් ආණ්ඩුව විසින් සිදු කරන යහපත් දේ අගය කිරීමට පසුබට නොවන බවත් පෝස්ටින් පණවිඩයෙන් දක්වා තිබුණා. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා.
9: දක්ෂතාවයක් හැකියාවක් කැපවීමක් තියෙන අවංක වැඩ කරන මිනිස්සු එකතු කරගන්න අපි කවදාවත් පැකිලෙන්නේ නැහැ. ඒක ඔබට පේනවා ඇති පහුගිය අවුරුදු එකමාරදී මේ ජනාධිපතිතුමා කටයුතු කිරීමේදී අපිට සමහරට ඡන්දෙ නොදීපුණත් වෙන දේශපාලන මතයක් දරපු කෙනෙක් වුණත් අවංකව රට හදන්න කැප වෙනවා නම් ඒ අය මේ සංවර්ධන ක්‍රියාවලියට රට ගොඩනැගීමේ ක්‍රියාවලියට එකතු කරන්න අපි සූදානම්. ඒකට අපි විවෘතයි. එහෙම නැත්නම් අපි ඔය ඒ පක්ෂ වලින් ගන්නවා කියන එකක් නැහැ. ඇතර මෙහෙම ගන්නවා කියලා ඒගොල්ලෝ හිතනවා නම් ඒක බේරගන්න ඒගොල්ලෝ වැඩ.
10: කෙලවුණා ඉන්න කෙනෙක් කියන අලුත් විදිහක් තියෙනවා. දන්නවද ඔයගොල්ලෝ? දේශපාලනයේ නොතකා දක්ෂව එකතු කරගන්න සූදානම් කියලා ආණ්ඩුවේ ඇමතිවරු කියන්නේ. Tamanට කෙලවිලා ඉන්න කියලා කියාගන්න බැරුව අලුතෙන් කියන විදිය ඒක තමයි.
7: එහෙම විශේෂ කිසිම ආරාධනාවක් නැහැ අපි දන්න විදියට නම්. මොකද අපි රජය කියන්නේ අපි නේ ආණ්ඩුව අපි. අපි එහෙම විශේෂයෙන් කිසිම කෙනෙක්ට මේ වෙනකන් එහෙම ආරාධනා කරලා නැහැ. ගොඩක් අය හිතාගෙන ඉන්නවා ඒගොල්ලෝ හරි විශේෂ පුද්ගලයෝ කියලා. හරි ඒගොල්ලන්ට විශේෂ ඇති. අපිට එහෙම විශේෂත්වයක් නැහැ. ඕන තරම් අපේ ආණ්ඩුව ඇතුලේ මේ අදාළ වැඩපිළිවෙල, මොකද අපේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක්, මේ වැඩපිළිවෙල ඉදිරියට අරගෙන යන්න දක්ෂ හැකියාවන් සහිත කට්ටිය තමයි ඔය 159 දෙනාම ජනාධිපතිතුමා ඇතුළුව. අපි අමුතුවෙන් මේ ආරාධනා කර කර මෙතෙන්ට ගෙන්නන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. එහෙම ආරාධනාවක් කාටවත් එහෙම කරලත් නැහැ.
1: ඉතින් මේ කරුණු තමයි ගියුණු සතියට අදාළව ඔබට වාර්තා කරන්නට දෙන්නේ. ඇඩිලෙඩ් ලක්කනින් ලබන සතියේ තමුණ බලාපොරොත්තුෙන් අදට සමුගන්නවා මම නිරෝධකාරී වසම් කොළඹ සිට.
0: සති අන්ත පුවත් පසුබිම් පෙරම
11: ඇඩිලෙඩ් ලක්හඟ
12: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලෙඩ් ලක්කඬ ගුවන්විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ මේ සතිය සඳහා සිතරැඳි ගීතය ඔබ වෙත ගෙනීමටයි. ඉතින් සුපුරුදු පරිදි අප හිතවත් විජිත් කුමාරසේනත් මහතා මේ සූදානමෙන් සිටින්නේ. මේ සතිය සඳහා ඔහුගේ සිතරැඳුණු ගීතය අප සමග මේ ආකාරයෙන් බෙදා හදා ගැනීමට.
13: අද තෝරා ගැනීම ප්‍රේමකීර්ති ඩල්විස්ගේ ගීත රචනයක්. සංගීතවත් කොට ගායනා කළ ආචාර්ය Victor Ratnayake.

0: රටක් හැටියට ණය ප්‍රමාණය දන්නේ නැතුව ආණ්ඩුවක් තියෙනවා.
1: අපි කිසිවිටක ජනතාවට පටි තද කර ගන්න කියලා කිව්වේ නැහැ.
0: පුදුම වැඩන්නේ. රට කරන්න මට බාර දෙන්න.
2: නොදුතුමාණය අපට නොහැසෙන ලංකාව ලංකාවේ සිට.
3: ඔබ මේ සම්බන්ධ වී සිටින්නේ ඇඩිලීඩ් ලක්කඬ ගුවන් විදුලි වැඩසටහනත් සමගයි. අප දැන් මේ සූදානම් වෙන්නේ ලංකාවේ සිට සතිපතා අප සමග දුරකථනයෙන් සම්බන්ධ වන ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජි බාලසූරිය මහතා සමග ලංකාවේ තොරතුරු බෙදා හදා ගැනීමටයි. අයිබෝන් දුමින්ද?
4: අයිබෝන් නයින්.
3: දුමින්ද, අපිට දකින්නට තිබෙනවා ලංකාවේ කාලගුණ තත්ත්වය ඒ තරම්ම හොඳ නැති තත්ත්වයක් තිබෙන බවක්. විශේෂයෙන්ම මේ පසුගිය දිනවල ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් කිරිඳිවැල පළාතට ලැබුණා කියලා අහන්න තිබුණා. මොනවද මේ කාලගුණය පිළිබඳව තියෙන අලුත්ම තොරතුරු?
4: ඔව්, ඇත්තටම නයන, විශේෂයෙන්ම මේ කාලගුණ තත්ත්වයට ප්‍රධානතම හේතු වෙලා තිබුණේ නිරිත දිග මෝසම යළි සක්‍රිය වීම නිසා. සාමාන්‍යයෙන් නිරිතික මෝසම මැයි මාසේ අග වෙනකොට මේ සක්‍රිය වෙනවා. ඒක එතෙන්දී ප්‍රදේශවලට ධාරා නිපාත වර්ෂාව ඇදහැලෙනවා. සාමාන්‍යයෙන් ලෝක පරිසර දිනයේ තිබෙන ජූනි 5 වෙනිදා අපිට ඇත්තටම පහුගිය අවුරුදු ගණනාව තුළ බැලුවොත් එහෙම ජූනි 5 වෙනිදා කියන්නේ පරිසර දින වුණත් බොහෝ තැන්වල ගම් වතුර ආශ්‍රිත විදිහට තමයි ඒ සැමරුම් පවා ඇතැම් අවස්ථාවල අධික වැසි මැද්ද තිබුණේ. ඉතින් මේ මෙවරත් ඒහා සමානවම දෝ කියලා හිතෙනවා. මොකද කාලගුණ වාර්තා බලනකොට ලංකාවේ මේ වන විට මොකද පහුගිය කාලේ අර මේට සති කීපයකට පෙර තිබුණේ උතුරේ අඩුපීඩන තත්ත්වයක් නිසා ඇතිවෙච්ච හදිසි තත්ත්වයක් තමයි තිබුණේ. ඉතින් ඊට අමතරව මේක වාර්ෂිකව වෙන නිරිත දිග මෝසමේ සක්‍රිය වීම තමයි දැනට සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඒ පැත්තෙන් ගත්තොත් එහෙම දැඩි බලපෑම සබරගමුව, බස්නායක, දකුණු සහ ගාල්ල ඒ වගේ බස්නායක පළාත ඇතුළු ප්‍රදේශ ගණනාවකට තමයි ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන්නේ. කොහොම වුණත් පසුගිය සතියේ ගිය සිකුරාදා ඊට මේ ගිය සිකුරා පෙරේදා නෙමෙයි ඊට කලින් සෙනසුරාදා සිට තමයි මේ තත්ත්වය දිගින් දිගටම බලපෑවුන ලැබුවේ. මේ වන විට යම් ආකාරයකදී යම් යම් අවස්ථාවලදී ඒ වැසි තත්ත්වයන් අඩු තත්ත්වයකට වාර්තා වෙනවා. සමහර තැන්වලදී සමහර අවස්ථාවලදී ඉතා කෙටි කාලයක් තුළ දැඩි වර්ෂාවන් දක්නට ලැබෙනවා. කොහොම වුණත් මේ වන විටත් දිවයිනේ ගම්පහ ඒ වගේම ඇතැම් ප්‍රදේශවල යම් යම් ස්ථාන සුළු ගම් වතුර තත්ත්වයන් වාර්තා වෙනවා, වාර්තා වෙලා තිබෙනවා. ඉතින් ඒ වගේම ඉදිරියට මේ වර්ෂාව වැඩි වුණොත් තවදුරටත් මේ සුළු ගම් වතුර තත්ත්වයන් පවතින බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ප්‍රදේශ ගණනාවකටම නායෑනි අනතුරු ඇඟවීමත් අකුණු අනතුරු ඇඟවීමත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව යොමු කරලා තියෙනවා. ඒ වගේම මේ නිවාස 150ක් පමණ අර්ධහානි සිද්ධ වෙලා තියෙනවා විවිධ ස්ථානවල. ඒ වගේම යම් යම් ස්ථානවල මාර්ගවලට යම් යම් ගස් කඩා වැටීම් සහ පස් කඳු කඩා වැටීම් වගේ දේවලුත් සිද්ධ වෙලා තිබෙනවා. කොහොම වුණත් අර දික්වා තරම් දරුණු තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. කොහොම වුණත් අධික වර්ෂා සහිත තත්ත්වයේ ඉදිරි දින කීපය තුළත් දක්නට ලැබෙන බව තමයි සඳහන් කරන්නේ. ඒ වගේම නයන් මෙතන නරක තත්ත්වයක් වාර්තා වෙනවා. විශේෂයෙන්ම මේ ඩෙංගු රෝගය පැතිරීමේ තත්ත්වයක් වැඩිපුර වාර්තා වෙලා තියෙනවා බස්නාහිර පළාත එහෙම තුළ. මොකද මේ වර්ෂාව සමග මේ ඩෙංගු රෝගයේ ව්‍යාප්ත වීම, ඒ වගේම මොලේ උණ රෝගය වැළඳීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා මේ වැස්සත් සමග. විශේෂයෙන්ම අඟුණු කොළපැලැස්සේ රැඳවියෙක් ජීවිතක්ෂයට පත් වුණා මේ මොලේ උණ රෝගය වැළඳිලා. ඒ වගේම රැඳවියෝ තවත් 10 දෙනෙක් බන්ධනාගාරයක රෝහල් වල ප්‍රතිකාර ලබනවා. ඒ වගේම වැලිමඩ රෝහලේ ශිෂ්‍යයින් 10 දෙනෙකුට මේ මොලේ උණ රෝගය වැළඳිලා ප්‍රතිකාර ලැබෙමින් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වෛද්‍ය අංශ විශේෂයෙන්ම සැලකිල්ල දක්වමින් තියෙනවා.
3: දුමින්ද, ඒ වගේම අපිට අහන්න තිබෙනවා මේ විශේෂයෙන් මේ ලංකාවේ රුපියල අව ප්‍රමාණය වීම මේ පසුගිය දවස්වල 340 ගණන් දක්වා කියලා යනවා අපි දැක්ක. මොනවද මේ ඒ පිළිබඳ තියෙන්නේ? ඒ වගේම ඒ රුපියල අව ප්‍රමාණය වීම වර්තමානයේ මේ ලංකාවට මොන ආකාරයෙන් බලපානවා කියලාද මේ ඔබට දකින්න තිබෙන්නේ?
4: ඔව්, ඇත්තටම නයන, විශේෂයෙන්ම පසුගිය සතිය ගත්තොත් එහෙම සතිය අන්තයේ ගත්තොත් සිකුරාදා දිනය ගත්තොත් එහෙම ඉතාම දැඩි ලෙස, ඒ කියන්නේ මේ 350 සීමාව ඉක්මවනු ලැබුවා විකුණුම් මිල. ඉතින් ඒක විශේෂයෙන්ම 350 සීමාව ඉක්මවා ගිය අවුරුදු ගණනාවකට පස්සේ තමයි නැවතත් මේ 350 සීමාව ඉක්මවුනේ. හැබැයි ඊයේ දවස වන විට නැවතත් වාණිජ බැංකු අතර ගත්තොත් එහෙම 340 345 සීමාවට අඩුවීමක් සිද්ධ වුණා. ඉතින් පහුගිය දවස්වල මේ ඩොලර් එකේ අර එක දිගට නැග්ම නිසා විශේෂයෙන්ම ඩොලර් විකුණුම් විදියට ගත්තොත් එහෙම ඒ කියන්නේ භාවිතයට නොගැනීමේ තත්ත්වයක් වාර්තා වෙලා තිබුණා. ඒ නිසා තමයි මම ගොඩක් වෙලාට ආර්ථික විද්‍යාඥ කියන්නේ මේ 350 සීමාව ගියයි කියන කාරණා. හැබැයි ඒ එක්කම කොහොම හරි මේ ඒ සමගම ලංකාවේ තියෙන සෑම භාණ්ඩයකම මිල ඉහළ යාමේ තත්ත්වයකට වාර්තා වෙලා තියෙනවා. මේක දැන් දැනටත් 345 340 කියන්නේ හොඳ තත්ත්වයක් නෙමෙයි. ඒ ඇත්තටම මේක මීට වැඩි අඩුවේ යුතුයි තව මේ රුපියල් ශක්තිමත් වීමකට. කොහොම වුණත් මේ වැකුම් එකක් වගේ දින කීපයක් තමයි පහුගිය ටිකේ වාර්තා වුණේ. ඒ එක්කම කිරිපිටි මිල ගත්තොත් එහෙම රුපියල් 125කින් කිලෝ එකේ මිල රුපියල් 125කින් වැඩි වුණා. පෑම් 400 රුපියල් 50කින් වැඩි වුණා. ඒක සමගාමීව බොහෝ භාණ්ඩවල මිල උච්චාවචනය වෙමින් තියෙනවා. මොකද විශේෂයෙන්ම ආනයනය කරන භාණ්ඩවල මිල ඉහළ යාමේ තත්ත්වයක් දැනට වාර්තා වෙලා තියෙනවා. කොහොම වුණත් රජයේ විදියට ගත්තොත් එහෙම මේ වන විට අර වාහන මාස 3කට ගෙන්වීම ප්‍රමාද කිරීමට අධිභාරයක් පැනවීම මේ ඩොලරේ පාලනයට ගත්ත ක්‍රියාමාර්ගයක්. ඒ එක්කම සඳහන් කරන්න නැහැ මේ මේ මේ ඩොලරේ අර අගය වැඩිවීමත් ඩොලරේ ශක්තිමත් වීමත් තුළ ඒ වගේම වාහන අධිභාරයේ පැනවීමත් තුළ මේ වාහන ආනයනකරුවන් කියන්නේ වාහනවල මිල මීට වැඩිය ඉහළ යාම දැනට පවතින තත්ත්වයට වැඩිය මිල ඉහළ යාමක් සිද්ධ වෙනවා කියලා. උදාහරණයක් ගත්තොත් එහෙම ප්‍රාඩෝ රථයක් 135කින් වැඩි වෙනවා කියලා කියනවා. දැන් පවතින මිලට වඩා ඒ වගේම ඩයිහත්සු නීරා වාහනයක් 106කින් වැඩි වෙනවා කියලා. සුසුකි වැගන්නාර එකක් 107කින් 8කින් වැඩි වෙනවා කියලා. ටොයෝටා යාරිස් මේ කෝස් එකක් 114කින් 15කින්. ටොයෝටා රේස් හයිබ්‍රිඩ් එකක් 112කින් 13කින් විතර මේ දැනට පවතින මිලට වැඩිය වැඩිවීමක් සිද්ධ වෙනවා කියන කාරණාව තමයි තියෙන්නේ. කොහොම වුණත් මේ 145ක අධිභාරය නිසා වාහන ගෙන්වීම මේ ඉදිරි මාස 3කට ගෙන්වීම සීමා කිරීම තමයි අඩපණ කිරීම තමයි රජයේ අපේක්ෂා වෙලා තියෙන්නේ. තවමත් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු නැහැ. කොපමණ මේ හදිසි කාර්යෝ ඉන්නවාද කියන කාරණාව මේ මාස 3 ඇතුළත. ඒ වගේම නයන් විශේෂයෙන් ප්‍රධාන කරන්න ඕනේ ඉදිරි සතිය තුළ යම් ආකාරයකදී සුභවාදී දර්ශනයකුත් තිබෙනවා. ඉතින් ඒ ප්‍රධාන කාරණාව තමයි මේ දොළ දෙකක් ආසන්න වශයෙන් ඩොලර් මිලියන 700ක විතර වගේ ප්‍රමාණයක් මුදලක් මේ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි. ජනාධිපතිතර මුදල් සඳහන් කරා මේ වන විට ඩොලර් මිලියන 700ක් පමණ මේ 7000ක් පමණ භාණ්ඩාගාරයේ තියෙනවා කියන කාරණාව. ඉතින් මේ ඉතිරි ඩොලර් 700 ගානක් ආවට පස්සේ ඩොලර් මිලියන මේ 8000ක් විතර ප්‍රමාණයක් මහ බැංකුවේ තියෙනවා කියන කාරණාව තමයි තියෙන්නේ. ඉතින් එතනදී යම් සහනයක් වාර්තා බලාපොරොත්තු වෙනවා මේ මුදල අවකාශ වීම සමග. මේ එක්කම විපක්ෂයේ පැත්තෙන් ගත්තොත් එහෙම ඔවුන්ගේ සහයත් මේ සඳහා ලබා දීමට කටයුතු කරමින් පවතිනවා. මොකද මේ ඩොලරය නැවතත් ඒ කියන්නේ රුපියල අවමාන වුණොත් එහෙම නැවතත් විශාල වශයෙන් ජනතාවට විශාල බරක් මේ සිද්ධ වෙන නිසා විශේෂයෙන් ඉන්ධන නිල පරිභෝජනය වැඩිවීම ඒ වගේම ඒ සම්බන්ධයෙන් අනිකුත් ආනයනික භාණ්ඩවල මිල පාලනය කිරීම අනිත් පැත්තෙන් ගත්තොත් එහෙනම් අපිට අපනයනය කරන භාණ්ඩවලට ලැබෙන ඩොලර් ප්‍රමාණය අඩුවීමකුත් මේ නිසා සිද්ධ වෙන නිසා විශේෂයෙන්ම මේ උද්ධමනය අවම කර ගැනීමට සර්වපාක්ෂික සමුළුවක් පැවැත්විය යුතු බවටත් විපක්ෂයේ යෝජනා කළා තියෙනවා.
3: දුවින්ද ඒ වගේම අනිකුත් කාරණා හැටියට අපිට මොනවද දැනගන්න තිබෙන්නේ?
4: කාරණා කීපයක් සඳහන් කරතයි. විශේෂයෙන්ම පසුගිය 17 වෙනිදා මේ රණවිරු සමරුම 18-19 කියන දවස් දෙක තුල පැවතුණා. 17 වෙනි රණවිරු සමරුම තමයි මෙවර පැවැත්වුණේ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල තමයි මේ ප්‍රධාන සමරුම පැවැත්වුණේ. ඉතින් එතනදී මහින්ද කිසිම දේශපාලන පක්ෂයකට හෝ දේශපාලන නායකයෙකුට ආරාධනයක් කරලා තිබුණේ නැහැ. ඒ අනුව තමයි මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ඇතුළු ඒ නායකයින්ට ඒ අවස්ථාව මගහැරීමක් සිද්ධ වෙලා තිබුණේ. ඉතින් ආරාධනාවකුත් කරලා තිබ්බේ නැහැ. රජයේ විසින් ගත්තොත් එහෙම දේශපාලකින්ගෙන් තොරව තමයි ඒ රණවිරු මේ ස්මාරක මේ වැඩසටහන සංවිධානය කරලා තිබුණේ. රණවිරුවන් සහ ඔවුන්ගේ පවුලේ ඥාතීන් සහ වර්තමානයේ ඉන්න හමුදා ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන් තමයි එම සමරුම සිද්ධ වුණේ. කොහොම වුණත් විශේෂයෙන්ම උතුරේ ගත්තොත් එහෙම බෙල්ලමුල්ලි වයිස්කාල් ප්‍රදේශයේ ප්‍රධාන ඔවුන් ඒ කියන්නේ දෙමළ ජනතාවගේ ඒ සැමරුම සිද්ධ කරනු ලැබුවා අතිවිශාල ජනතාවක් ඒ සඳහා සහභාගී වෙලා සිටියා. ඒ සැමරුම නම් ගජේන්ද්‍ර පොළම්පොන්නම්බර වගේ ඒ දේශපාලකයොත් ඒ රණවිරු සැමරුමට සම්බන්ධ වෙලා තිබුණා. ඒ වගේම නයන් සඳහන් කරන්න ඕනේ මාතර බ්‍රවුන් හිල් ප්‍රදේශයේ අක්කර එකහමාරක පොල්ඩිඩමක් කෝටි 6කට මිලට ගැනීම සම්බන්ධයෙන් වූ නඩුවක් හිටපු අමාත්‍ය දැසිවාගේ මහත්මයාට එරෙහිව මාතර මහාධිකරණයේ අතමින් පවතිනවා. ඒ අනුව බැසිල් රාජපක්ෂ මහත්මයා ඒ නඩුවට නොපැමිණීම නිසා වහාම අත්තරංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න කියලා වරෙන්තු නිකුත් කිරීමක් සිද්ධ කරනු ලැබුවා. ඒ වගේම නයන් සඳහන් කරනු අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ නෑත කාලයේදී හමුදාවල ගත්තොත් එහෙම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරක් චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් කියන තනතුර ගෝඨාභය මහත්මයා කාලේ නම් මේක තනතුරක් විදිහට තිබුණා. මේකේ ප්‍රධානම කාරණාව වෙලා තිබුණේ පිළිද හමුදාව, යුද හමුදාව, ගුවන් හමුදාව සහ නාවික හමුදාව. මේ හමුදාපතිට, මේ හමුදාපතිවරුන්ට ඉහළ තනතුරක් තමයි මේ චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් කියන තනතුර. මේ හමුදා තුනේම ප්‍රධානියන් විදිහට තමයි ඇත්තටම ඔහු කටයුතු කරේ. ඉතින් එතනදී විශේෂයෙන්ම ස්වභාවික විස ගියසන ඔය පහුගිය කාලේ කොවිඩ් වගේ දේවල් වලදී ඒ හමුදා සියලු හමුදා සම්බන්ධීකරණ හදිසි අවස්ථාවලදී මේ ආපදා තත්ත්වයන් වලදී මේ හමුදාවන් සියල්ල එක තැනකට සම්බන්ධීකරණය තමයි ප්‍රධාන වශයෙන්ම මේ තනතුර බාරව තිබුණේ. කීර්තිමත් මේ යුද හමුදා ප්‍රධානීන් තමයි ඒ තනතුරු හොබවනු ලැබියේ. කොහොම වුණත් මේ පසුගිය මාසේ 15 මේ මැයි මාසේ 15 සිට එම තනතුරු අහෝසි කිරීමට රජයේ විදියට වත්මන් රජය කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒකම ඒ අදාළ ගැසට් නිවේදනයත් ආවා මින් ඉදිරියට. ඒ කියන්නේ දැන් වර්තමානයේ වෙන විට ශ්‍රී ලංකා රජය තුළ ශ්‍රී ලංකා සේනාධිනායක තත්ත්වයන් තුළ චීෆ් ඔෆ් ඩිෆෙන්ස් ස්ටාෆ් කියන තනතුර අහෝසි වීමක් සිද්ධ වෙලා තියෙනවා. ඒ සියලු දේවල් ආරක්ෂක අමාත්‍යාංශයේ භාරයට මේ වන විටේ තනතුරට හිමි දේවල් භාණ්ඩ සහ අනිකුත් දේවල් ආරක්ෂක අමාත්‍යාංශයට භාර වෙලා තියෙනවා. ඒකම මේකේ 2009 තමයි සරත් ෆොන්සේකා මහත්මයා ප්‍රථම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිය විදිහට පත් වෙලා තිබුණා. ඔහු 2009 නොවැම්බර් 16 දක්වා රාජකාරි කටයුතු කරා. ඊට පස්සේ එයා චීෆ් මාෂල් රොෂාන් ගුණතිලක තමයි දෙවැනි පුජ්‍යලයා විදිහට පත් වුණේ. 2009 නොවැම්බර් 16 ඉඳලා 2013 අගෝස්තු පළවෙනිදා දක්වා ඔහු කටයුතු කරා. ඊට පස්සේ ජෙනරල් ජගත් ජයසූරිය 2013 අගෝස්තු පළවෙනිදා සිට 2015 ජූනි 15 දක්වා ඔහු එම ධුරේ දරුවා. ඒ වගේම එයා චීෆ් මාෂල් කෝලිත ගුණතිලක 2015 ජූනි 16 සිට 2017 ජූනි 28 දක්වා ඔහු ඒ රාජකාරි කරා. ඊට පස්සේ ජෙනරල් ශ්‍රීශාන්ත දසිල්ලා මහත්මයා 2017 ජූනි 29 සිට 2017 අගෝස්තු 22 දක්වා කටයුතු කරා. ඊට පස්සේ අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන 2017 අගෝස්තු 22 සිට 2019 12 31 දක්වා කටයුතු කරා. අවසාන වශයෙන් ජෙනරල් ශාවේන්ද්‍ර සිරියා 2020 ජනවාරි 2 සිට 2024 දෙසැම්බර් 31 වෙනිදා දක්වා කටයුතු කරා. ඉතින් මේ තනතුරේ අවසානයට ධූරය දරනු ලැබුවේ ජෙනරල් ශාවේන්ද්‍ර සිල්වා මහත්මයාට. ඔය කාරණා තමයි නයන් මේ පසී තියෙන්නේ.
3: දුවෙන්ද අප සමග සම්බන්ධ ලංකාවේ තොරතුරු බෙදා ගැනීම පිළිබඳ බොහොම ස්තුතිවන්ත වෙනවා. ඉතින් නැවත ලබන සතියේ හමුවෙමු. ආයුබෝවන්.
4: ආයුබෝවන්.

අපද මේ සූදානම් වෙන්නේ ලබන සතිය සඳහා ඇඩිලේඩ් පුරවරේ කාලගුණ වාර්තාව ඔබ වෙත ඉදිරිපත් කිරීමටයි. ඉතින් හෙට දවස එනම් මේ මාසේ 25 වෙනි සඳුදා උපරිම ශ්‍රත්වය 19යි. බැසි ඇතිවිය හැකි දිනයක් ලෙස සඳහන් වෙන්නේ අඟහරුවාදා 19 නැවතත් බැසි සහිත දිනයක්. බදාදා දිනේ උපරිම ශ්‍රත්වය නැවතත් 19ක් කෙරෙනත් වැසි සහිත දිනයක් ලෙස සඳහන් වෙනවා. බ්‍රහස්පතින්දා නැවතත් උපරිම ශ්‍රත්වය 19යි වැසි රහිත කාලගුණයක් තිබෙන දිනයක් ලෙස සඳහන් වෙන්නේ. සිකුරාදා දිනේ උපරිම ශ්‍රත්වය නැවතත් 19ක් කෙරෙනත් වැසි සහිත දිනයක් ලෙස සඳහන් වෙනවා. සතියාන්තයේ සෙනසුරාදා උපරිම ශ්‍රත්වය 19යි නැවතත් වැසි සහිත දිනයක් ලෙස සඳහන් වෙන්නේ. තිං සාරාංශයක් වශයෙන් ගත්තොත් ලබන සතිය පුරාවට උපරිම ශ්‍රත්වය 19ක් හැටියටත් වැසි ඇතිවිය හැකි සතියක් හැටියටත් සඳහන් වෙනවා බ්‍රහස්පතින්දා දිනය හැරුණකොට. හොඳයි, ඉතින් ඔබ දන්නවා අපි ඔබට නිතින් මතක් කළා මේ වෙසක් මාසේ වෙසක් පුන් පොහොය වෙනුවෙන් සිදු කෙරෙන විශේෂ පින්කම් පිළිබඳව අපිට ලැබෙන තොරතුරු අපි ඔබ සමග බෙදා හදා ගැනීමට විශේෂයෙන්ම ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ ආශ්‍රිතව සිදු කෙරෙන වෙසක් පින්කම් මාලාව ලබන සතියන්තේ සිදුවෙන බව අපිට දැනගන්නට තිබෙනවා. විශේෂයෙන්ම මේ මාසේ 30 වෙනි සෙනසුරාදා 31 වෙනි ඉරිදත් ඉතින් 30 වෙනිදා සීල වැඩසටහන පැවැත්වෙනවා. ඒ වගේම උදෑසන 10 මාට මහා සංඝරත්නය වෙනුවෙන් සිදු කෙරෙන පිණ්ඩපාතමය දානමය පින්කම සිදුවෙනවා. 31 වෙනිදාට විශේෂයෙන්ම ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරයේ සිදුවෙන බුද්ධ පූජා පින්කමත් ඒ වගේම පහන් කූඩු පින්කමත් සිද්ධ වෙන බව අපිට දැනගන්න තිබෙනවා. ඒ වගේම 30 වෙනිදා සන්ධ්‍යා යාමේ ඔබ දන්නවා මේ වාර්ෂික ඇඩිලේඩ් පුරවරයේ පැවැත්වෙන මහා දුන්තෙල් බත් දන්සැල සහ අතුරුපස දන්සැල ඇතල්ස්ටන් ප්‍රයිමරි ස්කූල් නම්බර් 8 බ්‍රුක්සයිඩ් රෝඩ් ඇතල්ස්ටන් හිදී පැවැත්වෙන බව සවස 6:15 ආරම්භ වන බව අපිට දැනුම් දී තිබෙනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔබේ අවධානය යොමු කරන්න කැමැති. හොඳයි, ඉතින් අපි අද දවසෙත් ඔබ සමග මේ හෝරාව ගත කරලා ඔබෙන් සමුගිරියනට කාලය පැමිණ තිබෙන්නේ. ඉතින් අද දවසේ සදහම් සිතුවිල්ල ඔබ වෙත ගෙනාවේ ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරවාසී පූජ්‍යපාද තිබ්බටගොඩ විසුද්ධිරතන ස්වාමීන් වහන්සේ විසින්. ඉතින් අපි සියලු දෙනාම උන්වහන්සේට අපගේ නමස්කාර පූර්වක ස්තුතිය මේ අවස්ථාවේ පුද කරමු. ඒ වගේම වෙනදා වගේම අදත් පුවත් පසුවිපරම ගෙනාව නිරෝධකාරී වසම් සිතනදි ගීතයෙන් අප සියලු දෙනා පිනවුවා අප හිතවත් විජිත් කුමාර ශ්‍රීන්ත මාතා. දුරකථනයෙන් නොදුටුමානි විශේෂාංගය හරහා ලංකාවේ සිට අප සමග සම්බන්ධ වුණා ප්‍රවීණ මාධ්‍යවේදී දුමින් සංජය බාලසූරි මහතා. ලබන සතියෙත් මෙවැනිම වැඩසටහනක් එක්ක ආසු කරගෙන ඔබ සමග තවත් හෝරාවක් ගත කිරීමේ බලාපොරොත්තුවත් පොරොන්දුවත් ඇතුව අද ඔබෙන් සමුගෙන යන මම ඔබේ හිතවත් නයන් පෙරේරා. සියලු දෙනාටම සුවදායක සතියකට ආසිරි. ආයිබෝවන්.